0: The World at Night on your local station, Plenty Valley FM.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Station sponsor.
0: Melbourne සෞර්ධ රසික ධනවිත සෙනෙහසෙන් පිදෙන ස්වර්ණ FM.

Subh Sandhyavak. Adha September maase 7 venida. Supurudu Senyasin vageyama Supurudu Lengat kamin on api adattava obava soyagena. FM Tarangamala 88.6 antarjale www.pvfm.org.au web badabien. Swarna FM aragena. Melbourne nagare indala Mahadweepa 6kata ratawal 70kata ආදරයෙන් අරගෙනන ශ්‍රී ලාංකේය හඬයි ස්වර්ණ FM. අදත් වෙනද වගේම ශ්‍රී ලාංකීය දේශපාලනයේ උණුසුම් තොරතුරු ඔබ සමග බෙදා හදා ගන්නට අපි සූදානම්. අපි ලංකාවටත් යන්නට සූදානමක් තිබෙනවා අනුරාධපුරයේ පැත්තට ගිහිලා ඒ පැත්තේ මේ දවස්වල මොනවද වෙන්නේ කියලා බලන්න. ඒ විතරක් නොවෙයි මෙල්බන් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් තවත් මගේ ආදරණීය මාධ්‍ය සහෘදයෙකුත් මේ වැඩසටහනට අද එකතු වෙන්නට නියමිතයි. ඔබ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ ගි සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනද වගේම තෝරගෙන තිබෙනවා. 94.742.11 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනදා වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. ඒ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම සහෘද ආරාධනාව එන්න රැඳෙන්න පුරා දෙහොරාව නැංගෝ ගි සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනද වගේම තෝරගෙන තිබෙනවා. 94.742.11 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනදා වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. ඒ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ

0: ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව හරියටම රෑ 8යි විනාඩි 10යි. අපි මතක් කළා වගේම අද ලංකාවට යනවා. ලංකාවේ උණුසුම් දේශපාලන තොරතුරු රසක් අදත් වෙනද වගේම අපි කතා කරනවා. හැබැයි මේ සියල්ලටම කලින් අපි අද අනුරාධපුරයට යන්නටයි සූදානම් වෙන්නේ. අනුරාධපුරයේ මේ සතියන්තයේ ඉතාමත්ම ලස්සන වැඩක් සිද්ධ වෙනවලු. දෙවන්ත වැඩක්, දේශපාලන වැඩක්. ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක්, එහෙම නැත්නම් ලොකු රැලියක් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ රැලියත් එක්කම මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබෙනවා. ඒත් එක්කම රැලිය සමහර වෙලාවට හිතුවාට වඩා අඩුවෙන් කරගන්න වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළා. හැබැයි නාමල් රාජපක්ෂව බන්ධනාගාරගත කළාට රැලිය ඒ හිතුවාටත් වඩා වෙනදාටත් වඩා ඉතාමත්ම ඉහිලින් කරන්නට සූදානම් වෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ආරංචි වෙන්නේ. රැලිය ප්‍රධාන සංවිධායකතුමා මේ වෙලාවේ අපිත් එක්ක සජීවීව එකතු වෙනවා. තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා, අපි අයිබෝන් කියලා බොහෝතුමාව පිළිගන්නවා.
1: අයිබෝන් පැතුම්, අයිබෝන්.
0: කොහොමද මේ දවස්වල දැනුත් මං හිතන්නේ මේ රැස්වීමකට අනුරාධපුරයේ ගමින් ගමට යන ගමන් කොහොමද රැලියට සූදානම?
1: ඔව් පැතුම්, මම දැනුත් ඉන්නේ මේ කලාව ආසනේ. මම අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් අවසාන

0: මේ සාකච්ඡාවටේ ප්‍රාදේශසභා 19 වෙනි කල්නෑවට යන ගමන් අපි මේ දවස් කීපෙම අවසාන තත්ත්වය බලාගෙන ඉතාම සන්තෝසයි. ගම්මල යනකොට අපෙන් ඈත්තුණු පාක්ෂිකයෝ විශාල වශයෙන් එකතු වෙනවා. ඇත්තටම විශේෂයෙන් පැතුම් මතක් කරන්න ඕන අපි මාස ගාණක් මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ මමත් මගේ සංවිධායකරු 8 දෙනෙක් කොට්ටාස මට්ටමින් යනකොට ඒ ග්‍රාමීය ජනතාව ඒ වගේම විහාරස්ථානවල විහාරාධිපති නායක ස්වාමින් වහන්සේලා පල්ලිවල අපේ ඉන්න මෞලවිතුමන්ලා ජාති පක්ෂ පාට ભેදයෙන් තොරව අපෙන් ඇත්තටම ඉල්ලීමක් කරා මේ යන තත්ත්වය ඉතාම අමාරුයි. පැතුම් මේක අපේ අපි ඉන්න රටේ ගම්මැතුල් වල යනකොට දේශපාලනයේ පැත්තකින් දිවුවම විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කේ ගොවි ජනතාව ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා වෙනදනම් ඇමතිවරයෙක් මහ ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් ප්‍රාදේශ සභා සභාපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දේශපාලඥයෙකුගේ ලේකම්වරයෙක්ව සම්බන්ධතාව තියෙන කවුරු හෝ හිටියා ගිහින් කතා කරන්න. අද වෙනකොට මිනිස්සුන්ට කතා කරන්නවත් කෙනෙක් නැති නිසා දැඩි අපහසුතාවයට පීඩණයට පත් වෙලා ඉන්න ගොවියා කම්කරුවා ධීවරයා මේ සීලුවම දෙන අපෙන් ඉල්ලීමක් කරා ආණ්ඩුවට විරුද්ධව කුමනෝ ක්‍රියාමාර්ගයක් ගන්න ගමේ ජනතාවගේ සහයෝගය දෙනවා කියලා. ඒ නිසා තමයි අපි මාස දෙකක කාල සීමාවක් තුළ ඉඳලා සූදානම් කරලා සල්ගාදු පිටියේ ඉල්ලලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම ක්‍රීඩා පිටි දෙක හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ මේ ක්‍රීඩා පිටි දෙක මිලලා අපි රැලියට සූදානම් වුණේ. පිට කිසිම දිස්ත්‍රික්කෙන් එක් අයකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 7 කොට්ටාස 225 ග්‍රාමසේ වසම් මෙම නැත්නම් තුලාන 693 ග්‍රාමීය ජනතාව අපි සියලුම දෙනා ඒක රාශී වෙලා අනුරාධපුරයේ රැලියක් විදියට විරෝධතා රැලියක් විදියට තමයි මේක පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. හැබැයි ආණ්ඩුව අපි අන යන තැන්වල ඉන්ටගෙන් දාලා තිබුණා අපිව ගැන බලන්න ඒ තොරතුරු ඒගොල්ලෝ ලබා ගත්ත විශේෂම ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුවේ මැතිඅමතිවරු ඒ අය අපි පැහැදිලිවම කියනවා විශාල බයකටපත් වුණා මේ එන ජන ගඟ ගැන තොරතුරු ගත්තට පස්සේ. ඒ නිසා තමයි අපි නීතියට හිස නමනවා අධිකරණ තීන්දුව වලට හිස නමනවා. හැබැයි ඒ අධිකරණය දක්වා යොමු කිරීමේ මාර්ගය සම්පූර්ණ මේ දවස්වල හැන්ඩල් කරන්නේ පවතින ආණ්ඩුවෙන් පොලිසිය තමන්ගේ පාලනය යටතේ තියාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා CID එක FCID එක තමන්ගේ බාරයේ තියාගෙන ඉන්නේ. පැහැදිලිවම නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගත්තේ නාමල් රාජපක්ෂ මැතිතුමා වැරදක් කරලා තියෙනවා නම් වංචාවක් දූෂණයක් කරලා තියෙනවා නම් ඒක නාමල් රාජපක්ෂද මහින්ද රාජපක්ෂද තිස්ස කුට්ටියාරච්චිද පැතුම්ද කියලා කාරණාව අදාළ කරගන්නේ නැතුව ඒ වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දීම සහ වරද නිවැරදි කිරීම කළ යුතුයි. අපි ඒ සම්බන්ධව මම නෙමෙයි නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ තරුණ නායක ඕන රැස්වීමක කියනවා. හැබැයි මෙවර නාමල් රාජපක්ෂ අපේ ආදරණීය තරුණ නායකයව සිරබාරයට ගත්තෙම එයාව ගත්තට පස්සේ 12 රැස්වීම කඩා කප්පල් වේවි කියලම හිතලා. හැබැයි මේ වෙනකොට පැතුම් මම තාම ආඩම්බරයෙන් මතක් කරනවා අපේ තරුණ නායකයා හිරගෙදර හිටියත් අනුරාධපුර දිස්ත්‍රික්කෙන් විතරක් රැලියට එන්න හිටපු ජනතාව දෙගුණ වෙලා තියෙනවා. ඒ වගේම රට වටෙම මේ වෙනකොට සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන මහා දැවැන්ත බලකායක් අපේ අනුරාධපුර රැලියට ආණ්ඩුවට විරුද්ධව එකතු වෙන්න මේ වෙනකොට බලමුළු ගැන්වෙමින් සිටිනවා.
1: මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් විදිහට තමයි මේක සංවිධානය වෙලා තිබුණේ. හැබැයි මේ වෙනකොට විපක්ෂයේ අනෙකුත් කණ්ඩායමුත් ඔබ සමග අත්වැල් බැඳ ගන්නට යනවා යයි ආරංචි අපිට ලැබෙනවා. ඒක සත්‍යයක්ද?
0: අද අටමාව සිග්නල් නැතුව
1: ඔව් සිග්නල් නැති වුණා. දැන් ආයෙමත් අපිට ඔබ හොඳින් ඇහෙනවා. මම මේ අහන්න හිටියේ ඔබතුමාගේ දැන් මේ විපක්ෂයේ අනෙකුත් කණ්ඩායමුත් අනෙකුත් පක්ෂත් ඔබ සමග එකතු වෙනවා කියලා අපිට ආරංචි ලැබිලා තියෙනවා. ඔවුනුත් මේ අනුරාධපුර රැලියට එනවාද?
0: ඇතුම් අපි දැනටත් මේක ශ්‍රී ලංකා පෙරමුණේ රැලිය කිසි වෙනසක් වෙලා නැහැ. හැබැයි නාමල් රාජපක්ෂ මැතිතුමාව සිරබාරයට ගැනීමත් එක්ක එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, මොකද මේ සියලුම දෙනාට දේශපාලනික වශයෙන් පරිගැනීම තුළ කුමන අසාධාරණයක් වුණත් නාමල් රාජපක්ෂ අපේ තරුණ නායකයා පාර්ලිමේන්තුව තුළ කතා කරනවා. ඒ නෙවෙයි අපාර්ලිමේන්තුව තුළ කතා කරනවා. ඒ වගේම කවුරු හිරබාරයට ගත්තත් සහෝදර දේශපාලඥයෝ විදියට ඒක මතක් කරන්න ඕන. සමහර දේශපාලඥයන්ගේ අඩුපාඩු වැරදි ඇති. හැබැයි දේශපාලන කරපු එකම වරදක් කියලා දකින වර්තමාන ආණ්ඩුව පරිගැනීමේ චේතනාවෙන් ඕනෑම දේශපාලන නායකයෙකුව පළිගැනීම සඳහා අත්අඩංගුවට ගන්න හැම වෙලාවකම නාමල් රාජපක්ෂ අපේ තරුණ නායකයා අධිකරණයේ ළඟට ගියා, ඊළඟට බන්ධනාගාරයට ගියා, ඒ අයගේ නිවස්වලට ගිහිල්ලා ඒ අයත් එක්ක දුක බෙදාගත්තා. එහෙම නායකයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ, සමග ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඒකාබද්ධ විපක්ෂයේ නායකින්ගේ වගකීමක් සහ යුතුකමක් කියලා අපි විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් යම් මට්ටමකින් පෙනී සිටී. මං හිතන්නේ ඒ පෙනී සිටීම තමයි මේ වෙලාවේ සිදු වෙන්නේ. ඒ ඇරෙන්න පැතුම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලනය ගැන කතා කිරීම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය සංවිධායකවරුන් වෙනුවෙන් පෙනී සිටීම සහ මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් පවත්වන ජනරැලියේ ජාතික මට්ටමින් මොන කතිකයන්ද සම්බන්ධ වෙන්නේ, මොන පක්ෂද සම්බන්ධ කරගන්නේ, නාමල් රාජපක්ෂ මැතිතුමා අතහැරුණාට පස්සේ කවුද මේකේ නායකයා වශයෙන් එන්නේ කියන තීන්දුව තීරණ ගැනීම අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා, මට වඩා ඉහළ රාජ්‍යමතිවරු ඉන්නවා, පක්ෂේ මහලේකම්තුමා ඉන්නවා. ඒ අය සාකච්ඡාවට කීපයක් ඊයේ දවසේත් පවත්වලා තියෙනවා. අදත් මම දැනුවත් උදේවරුේ සාකච්ඡාවක් සහ හවස සාකච්ඡාවක් තියෙනවා. ඇත්තටම පැතුම් මට යන්න වෙන්නෙම නෑ කොළඹට මේ දවස් ටිකේ. මට තියෙන ලොකු රාජකාරී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වැඩපිළිවෙල යන්න. ඒ නිසා පැතුම් මම විශ්වාස කරනවා දැනට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීම පවත්වනවා. මේ වෙනකොට මට දැනුම් දීලා තියෙනවා උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යතුමා සහභාගී වෙනවා කියලා. ඉන් එහා කවුද මේ රැලිය සඳහා මොන පක්ෂේ නියෝජනය කරමින්ද සහභාගී වෙන්නේ කියන ස්ථිර කාරණාව මේ මොහොත වෙනතෙක් පැතුම් මට ලැබිලා නැහැ.
1: හොඳයි, දැන් සල්ගාතු පිටණියත් හරිශ්චන්ද්‍ර පිටණියත් දෙකම ලැබෙන්නේ නැහැයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ අනුව ගත්තහම කොහෙද මේ දෙවන්ත රැලිය තියන්න දැන් බලාපොරොත්තු වෙන්නේ?
0: පැතුම් අපි 7 මාසේ 7 තමයි ලිඛිතව ඉල්ලන්නේ නාගරික කොමසාරිස්වරයාගෙන් සහ නගරාධිපතිවරයාගෙන්. අපේ නාගරික මන්ත්‍රී තුමියක් ඉන්නවා නගර සභාවේ. තුමිය හරහා සහ අපේ ආසනයේ සංවිධායක උමේද හරහා තමයි ලිඛිතව ඉල්ලන්නේ. අපිට හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටිය කියන්නේ සල්ගාදු පිටිය වගේ 3 විතර විශාල ක්‍රීඩාංගනේ. අපි අංක 1 ඒක ඉල්ලන්නේ, අංක 2 ඉල්ලන්නේ සල්ගාදු ක්‍රීඩා පිටිය. අපිට හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටිය ලබා දෙන්නම් කියලා කිව්වා. සල්ගාදු ක්‍රීඩා පිටිය දේශපාලන කටයුතු සඳහා ලබා දෙන්නේ නැහැ කියලා වාචිකව කිව්වා. හැබැයි පහු වෙනකොට හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ සංගීත සම්දර්ශනයක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට අපිට සල්ගාදු ක්‍රීඩා පිටිය ලබා දීම සම්බන්ධව බලමු බලමු කියලා හිටියා. නමුත් අපිට ඒ සම්බන්ධව පිළිතුරක් දුන්නේ නැහැ. ඊට පස්සේ අපිට නාගරික නිවාස ක්‍රීඩාංගණය තිබුණා. අපි ඒක බුකින් එක දැම්මා. ඒකට අපිට අවසර දුන්න වේලාසනෙන්. ඊට පස්සේ අපි කෝකටත් කියලා ඒකට සවුන්ඩ් පර්මිට් එක දාලා තියුවා. 3 තියෙන ග්‍රවුන්ඩ් එක ඇත්තටම. ඒකත් විශාල ෆුට්බෝල් ගහන ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ඒ නිසා අපිට දැන් සල්ගාදු පිටිය දුන්නේ නැහැ. හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටිය දුන්නේ නැහැ. අපිට යෝසී ක්වාටර්ස් ග්‍රවුන්ඩ් එක දුන්නා. අපි ඒකේ අපිට පුළුවන් විදියට ඒ රැලි අපි පවත්වනවා. හැබැයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රීඩා පිටිය පිරිලා පාරවල් සියල්ලක්ම වැහෙන තත්ත්වයට ජනගායක් එනවා. හරිශ්චන්ද්‍ර ක්‍රීඩා පිටිය දුන්නම අපි ඒකත් පුරවනවා. සල්ගාදු දුන්න නම් ඒක පුරවලා පාරවල් ටිකක් පුරවනවා. දැනුත් අපි අතහරින්නේ නැහැ. නාගරික නිවාස මේ ක්‍රීඩාංගණයත් පුරවලා අපි පාරවල් ටිකක් පුරවනවා.
1: දැන් ඔබතුමා නියෝජනය කරන්න, එහෙම නැත්නම් ඔබතුමාට නායකත්වය ලබා දීලා තියෙන ජනාධිපතිතුමාගේ ගම, ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කය මහා විශාල අභියෝගයක් තියෙන්නේ. ඔබ විශ්වාස කරනවාද ජනතාව ජනාධිපතිතුමාව පැත්තකට තියලා ඔබත් එක්ක එකතු වෙයි කියලා මේ මොහොතේදී?
0: ඔව් පැතුම්, ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කය කියලා රටක් ලෝකයක් දැනගත්තට මං අවංකවම කියනවා ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කය කියලා අනුරාධපුරේ ජනතාවට දැනෙන්නේ නැහැ. හම්බන්තොටට අද යනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා හිටපු දිස්ත්‍රික්කයේ කියලා දැනෙනවා, පේනවා. ගම්පහට යනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, SWRB බණ්ඩාරනායක මැතිතුමා හිටපු දිස්ත්‍රික්කයේ කියලා දැනෙනවා, පෙනෙනවා. පොළොන්නරුවට යනකොට අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු දිස්ත්‍රික්කයේ කියලා දැනෙනවා, පෙනෙනවා. හැබැයි අනුරාධපුර දිස්ත්‍රික්කයට 4 ඇතුල් වෙනකොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිව්කොණේ ඇවිදිනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කය කියලා දැනෙන්නේ නැ, දකින්නේ නැ. මම මේ දැන් යන කලාවේ මාර්ගය දිට්වා කුණාටුවෙන් ගලවගෙන ගියා කාපට් එක. අදටත් ඒ ස්ථාන ප්‍රතිසංස්කරණය කරගන්න බැරි වුණා. කලා ඔය ඩෑම් එකේ පිටවාන අදටත් හදාගන්න බැරි වුණා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ රැස්වීම් දෙකක් තියෙනවා. 13 වෙනිදා නාච්චදු නොච්චියාගම එකක් තියෙනවා. ඒ වගේම කහටගස් දිගිලියේ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා එතුමාගේ ඒ රැස්වීම් දෙකේම සෙනග එකතු කරත් ඒ වගේ අඩුම තරමේ 4 අභියෝග කරනවා මම ජනාධිපතිතුමාගේ රැසීම් දෙකේම ඉන්න සෙනග වගේ අඩුම තරමේ මම මේ අඩුම ගාන අඩුම තරමේ හතර ගුණයක් අපි එක රැස්වීමෙන් 12 වෙනිදා පෙන්නනවා පැතුම්
1: ජනාධිපතිතුමා බලයට පත් වෙලා අවුරුදු දෙකක් පිරුණා ඒ අවුරුදු දෙක ඇතුළතදී බොහෝ දේ කළා කියලා තමයි ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් නම් කියවෙන්නේ ඔබ රටේ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් සහ ජනතාවත් එක්ක නිරන්තරයෙන් ගැටෙන කෙනෙක් ගැවසෙන කෙනෙක් ඒ අවුරුදු දෙක ගැන මොකක්ද හිතෙන්නේ
0: ඇතුම් අපිට අදාළ නැහැ අපි දේශපාලඥයෝ විදියට රටේ ඉන්න පාලකයා කවුද කියන කාරණාව අපි ලොකුවට අදාළ කරගන්නේ අපිට වැදගත් වෙන්නේ රටේ අනාගතය දේශපාලඥයෝ විදියට අපිට පැවරලා තියෙන රාජකාරී රට ගොඩනැගීම ආර්ථික සමාජීය දේශපාලනය කියන පසුබිම් තුන තුල අපි රට ගොඩනගන්න ඕන ආර්ථික වශයෙන් ඉහළින් ආර්ථිකය ගොඩනැගෙන විදියත් සහ පහළින් ආර්ථිකය ගොඩනැගෙන විදිය ඉහළින් ආර්ථිකය ගොඩනගනකොට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ආයෝජකයන් ලංකාවට කොපමණ ප්‍රමාණයක් එනවද කොපමණ ප්‍රමාණයක් ආයෝජනය කරනවද මොන මොන රටවල් වල මොන මොන ව්‍යාපාර ශිෂ්‍යයන්ද අපේ රට නියෝජනය කරන්න ආයෝජනය කරන්න කියන කාරණාව තුල තමයි ඩොලර් සංචිතයට බලපෑමක් කරන්න පුළුවන් ඒ දැවැන්ත ව්‍යාපෘති එන්න ඕන. එතකොට විදුලි වෙන්න පුළුවන් කෘෂිකාර්මික ව්‍යාපෘති වෙන්න පුළුවන් කාර්මික ව්‍යාපෘති වෙන්න පුළුවන් ධීවර ව්‍යාපෘති වෙන්න පුළුවන් ඒ නැත්නම් මානව සම්පත් සම්බන්ධ ව්‍යාපෘති වෙන්න පුළුවන් උදාහරණයක් ඒ කාලේ පෝට් සිටිය අධිවේගී මාර්ග විදුලි බලාගාර ගුවන් පාලම් ඒ සියල්ලම නෙළුම් කුළුණ නෙළුම් පොකුණ එයාදි සියලුම දේවල් හරහා ඩොලර් ලංකාවට ගලාගෙන එනවා ආයෝජකයෝ එනවා ආර්ථිකය සවිමත් වෙනවා ඊළඟට බිමින් ආර්ථිකය සවිමත් වෙන්න ඕන ආර්ථික රටේ සංවර්ධන වැඩ යන්න ඕන ඒ සංවර්ධන වැඩ හරහා කර්ණවැමියාගේ සිට මේසන් බාස්ගේ සිට වඩු බාස්ගේ සිට ඒ හැම කෙනෙකුගම අතට මුදල් ගලාගෙන යන්න ඕන කෘෂිකාර්මික ප්‍රබෝධයක් තියෙන්න ඕන වීගොවියා සතුටින් ඉන්න ඕන අලගොවියා සතුටින් ඉන්න ඕන එළවලු ගොවියා සතුටින් ඉන්න ඕන පළතුරු ගොවියා සතුටින් ඉන්න ඕන ඒ කිසිම පැත්තකින් සංවර්ධනයක් දකින්නේ නැහැ කෘෂිකර්මාන්තයේ දියුණුවක් දකින්නේ නැහැ ආගමික පැත්තෙන් ගත්තොත් මුස්ලිම් ආගම අද හොඳයි කියන්නේ නැහැ බෞද්ධ ආගමට නිසි තැනක් ලැබෙන්නේ අන්‍ය ආගම් පිළිබඳව නිසි වැඩපිළිවෙලක් නැහැ ආගමික ප්‍රබෝධය ගත්තොත් සංස්කෘතිය ගත්තොත් අවුරුදු උත්සවයක් නැහැ වෙසක් උත්සවයක් නැහැ පොසොන් උත්සවයක් නැහැ සංස්කෘතිය බිඳ වැටිලා විනාශ වෙලා තියෙන්නේ සමාජයේ කුහකකමයි වෛරයයි දුෂ්ටකමයි විතරක් පැතිරලා තියෙනවා දහම් පාසල ගැන කතා කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ සංස්කෘතික උත්සවයක් නැහැ වෙනද දේශපාලඥයෙක් කෙනෙකුට ළමයින්ගේ සංස්කෘතික අංග තියෙනවා බෙර ගහනවා සින්දු කියනවා ඒ අයට තෑගි ප්‍රදානය කරනවා ඒ කිසිම වැඩපිළිවෙලක් නැහැ අපේ රටේ හෙළ සංස්කෘතිය කියනක බිඳුවටම ගිහිල්ලා සමාජ පසුබිම ගත්තොත් ජීවත් වෙන්න බයයි හිටපු ගමන් ඇවිල්ලා වෙඩි තියනවා මරනවා ගහනවා එක එක ගෙනහිල්ලා කුදලගෙන ගිහිල්ලා හිරේ දානවා දේශපාලන නිවසෙන් කතා කරන්න නැහැ නිදහසක් නැහැ දේශපාලන වේදිකාවක කතා කරන්න නැහැ දේශපාලඥයන්ට නිදහසක් නැහැ දේශපාලන ගමේ නායකයින්ට නිදහසක් නැහැ දේශපාලනය කරන පාක්ෂිකයන්ට නිදහසක් නැහැ අද වෙනකොට අනුරාධපුරයේ සමහර ගම්වල පදවිය වගේ ප්‍රදේශවල වී මිල දී ගන්නවා රජයේ ගබඩාවලට වී මිල දී ගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයාගේ විතරයි එතකොට කෘෂිකර්මාන්තයේ වී ටික නිෂ්පාදනය කරන්නේ ජේවීපී පාක්ෂිකයා විතරද යුඑම්පී පාක්ෂිකයාගේ වී වී නෙමෙයිද පොහොට්ටේ පාක්ෂිකයාගේ වී වී නෙමෙයිද ශ්‍රී ලංකා පාක්ෂිකයාගේ වී වී නෙමෙයිද ඉතින් ඒ නිසා එවැනි මහා අමුතුම දේශපාලන රටාවක් තුළ තමයි මේගොල්ලෝ ගෙන ඉන්නේ. අපි අහන්නේ සංවර්ධනය කරා නම් කොහෙද සංවර්ධනය කරේ? ගමක ගිහිල්ලා ගෙයක් දෙනකොට අපිට බැනපොය ගෙයක් විවෘත කළ සංවර්ධනය කරා කියනවා. පාරකට තාර ටිකක් දාලා අධිවේගී මාර්ග හදපු අපිව විවේචනය කරපු ඒගොල්ලෝ අද පාරකට තාර ටිකක් දාලා සංවර්ධනය කරා කියනවා. ගුවන් පාලම් හදපු අපිව විවේචනය කරපු ඒගොල්ලෝ බෝක්කුවරකට වෙලිකොට්ට ටිකක් දාලා සංවර්ධනය කරා කියලා කියනවා. යුද්ධයක් නතර කරපු අපි සුනාමියක් ජයගත්ත අපි කොරෝනා ජයගත්ත අපි ගැන කතා නොකර දිට්ටුවා කුණාටුවේ බස් එකේ 20 දෙනෙක් මේ බේරගත්ත මෙහෙයුමට සේනාධිනායකත්වයේ දුන්න සේනාධිනායකයා ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා රට දිහා බැලුවම සමස්ත රට ආපස්සට මිසක් ඉදිරියට ගියපු අවුරුදු දෙකක් විදියට නෙමෙයි පැතුම් අපි දකින්නේ. මේකේ තත්ත්වයේ තියෙන දේශපාලනය කරන අපිට නෙවෙයි මේකේ පාඩුව තියෙන අපිට වගේම මේ රටේ අනාගතය දකින්න ඉන්න තරුණ තරුණියන්ට දූ දරුවන්ට තමයි ආපස්සට මේ රට අවුරුදු දෙකක් ගෙනihin තියෙන නිසා ඉදිරියට යන්න ඕන රට ආපස්සට ගලාගෙන ගියපු දෙවසරක් විදියට තමයි අපි දකින්නේ. හැබැයි ඒ වගේම අපි සතුටු වෙනවා සමහර රාජ්‍ය ආයතනවල ඇති වෙලා තියෙන අක්‍රමිකතා නතර කිරීම සම්බන්ධව ඒ වගේම කුඩු ඇල්ලීම ඊළඟට අයිස් ඇල්ලීම ඒ වගේ කටයුතු වලදී ජනාධිපතිතුමා දෙන සහයෝගය ඒ නායකත්වයේ පොලිස්පතිතුමා දෙන සහයෝගයේ නායකත්වයේ ඒව අපි මොන නායකයා කරත් ඒව පැසසුමට ලක් කරන්න ඕනේ. ඒ සම්බන්ධව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දීපු වරප්‍රසාද විදියට පර්මිට් එක නතර කිරීම සම්බන්ධව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි බෙසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමති කාලේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ තමයි වාහන පර්මිට් එක නතර කරේ. ඒ නිසා පාර්ලිමේන්තුව කියපු අපිටත් වාහන පර්මිට් එක ලැබුණේ නැහැ. හැබැයි ඒ ගැන කතා නොකර අද තත්ත්ව ගැන විතරයි කතා කරන්නේ. ඒ නිසා නරක අතරේ හොඳ ටිකකුත් වෙලා තියෙනවා. හැබැයි හොඳ ටික 105ක් වගේ කෙටි ප්‍රමාණයක් වෙනකොට 95%ක්ම නරක පැත්තෙන් තමයි පැතුම් ඉස්සරහට ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඒක ඔප්පු කරන දවස මම කියනවාට වඩා ඒක ඔප්පු කරන දවස තමයි සැප්තැම්බර් 12 සහ සැප්තැම්බර් 13. 12 වෙනිදා අපේ රැළිය අනුරාධපුරේ, 13 වෙනිදා ජනාධිපතිතුමාගේ රැළි දෙකක් අනුරාධපුරේ. අන්නේ දෙක සංසන්දනය කරලා පැතුම්ටම බලන්න පුළුවන් 14 වෙනිදා දවසේ මේ වැඩසටහන කරනවා නම් මටත් වඩා හොඳට ඔයාට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් වෙයි.
1: හොඳයි, ඔබට සමුදෙන්ට වෙනවා. මොකද හේතුව හතරට ලංකා වෙලාවෙන් හතරට රැස්වීමක් තියෙනවා කියලා කියපු නිසා සමුදෙන්ට මත්තෙන් තවත් එක ප්‍රශ්නයකට පුළුවන් නම් පුංචි උත්තරයක් ලබා දීලම යන්න. මාලිමාවේ මහලේකම්තුමා කිව්වා 20:50 වෙනකම්ම මාලිමාව තමයි ආණ්ඩු කරන්නේ කියලා. එතකොට 20:50 වෙනකම් ඉවසන්න වෙයිද අපිට?
0: ඔය ඉතින් ඒක එපක්ෂ මහලේකම්තුම එහෙම කියන්නේ නැතුව කියන්නේ නැහනේ. මේ 12 වෙනිදාන් පස්සේ ආණ්ඩුවේ කඩා වැටීම පටන් ගන්නවා. ඒ නිසා අපි මේ පරාජය ඕනම වෙලාවක බාර ගන්න සූදානම් කියලා කියන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපිටත් අපේ ආණ්ඩු පොඩ්ඩක් හරි අන්බැලන්ස් වෙන වෙලාවල් වලදී අපි දැකලා තියෙනවා රැලි පවත්වනවා, ගිහිල්ලා හයියෙන් කතා කරලා එනවා. අපි අහන්නේ ජනාධිපතිතුමාට බලය දුන්නේ 68 ලක්ෂයක් එකතු වෙලා රැලි පවත්වන්න මහලේකම්තුමා ගෙනල්ලා කතා සුන්දර කතා කියන්නේ, ලාල්කාන්ත ඇමතිතුමා ගෙනල්ලා සුන්දර කතා කියවන නෙමෙයි. ඔය වියදම් කරගෙන ඔය ගම්වල ගිහිල්ලා බොරුවට රැස්වීම් කියලා ජනාධිපතිතුමා කතා කරලා ඉන්නේ ඇයි? ඉතින් මේ මාධ්‍ය කැඳවලා ජනාධිපතිතුමාට ජාතිය අමතන්න පුළුවන් නේ අගේට. ඉතින් එහෙම තියෙද්දි ජනතාව අතරට ගිහිල්ලා රැලි පෙන්නලා අන් හිතන්නේ හදන්නේ යාට සෙනගින්නවා කියලා පෙන්නන එකත් අසාර්ථකයි. ඊයේ 1500ක් විතර එකට දාන්න පුළුවන් ඩෝම් එකයි, එයින් ඩෝම් තුනක් ගැහුවා කියන්නේ එක තැනක 4500යි, නැත්නම් ඩෝම් දෙකයි ගැහුවා එතන 3000යි. 3000යි 4500යි 7500ක් තමයි උපරිම හිටියක් ඉන්නේ නැත්තේ. ඒ රැලි දෙකේ අපි ගණන් කරලා බලමු. ඒ නිසා ඉවෙනි තැනකට ගිහිල්ලා මහලේකම්තුමා ඒගොල්ලොන්ගේ කාඩර් එක චූන් කරන්න 2050 වෙනකන් අපි තමයි බලේ ඉන්නවා කියන කතාව හැර මම හිතන්නේ ටිල්වින් සිල්ලට වෙන කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම ටිල්වින් සිල්ව ආදරණීය අක්ෂේ මහලේකම්තුමාටත් මතක් කරනවා 12 වෙනිදා අපේ රැලිය බලන්න, 13 වෙනිදා ඔබේ රැලියට අවිල පිළිතුරු දෙන්න කියලා.
1: හොඳයි, බොහොම ස්තුතියි තිස්ස කුට්ටියාරච්චි මහත්මනි. අපි මෙහි ඉඳලා ප්‍රාර්ථනා කරනවා 12 වෙනිදා රැලිය සාර්ථක රැලියක් බවට පත් වෙන්න කියලා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්මයාට ඉක්මනින්ම නිදහස් වෙන්නත් අපි මෙහි ඉඳලා සුප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
0: ඇතුම් ඔගොල්ලෝ පිටරට ඉඳගෙන සහ මේ අහන රටවල් 70%කට විතර ආසන්න කණ්ඩායමක් මං හිතන්නේ මම දන්න විදිහට මේ channel එක අහනවා. ඇතුම් ඔයා අපේ රටට ආදරෙන්, ඔයාට එහෙම දේශපාලන මතයක්, ලොකු දේශපාලන මතයක් පක්ෂයත් ඔබගේ පෞද්ගලිකව තිබුණත් මම විශ්වාස කරන ඔබ බොහොම ස්වාධීනව මාධ්‍ය හසුරවන පුජ්‍යලෙක්. ඉතින් ඒ නිසා ඔබ ආදරය කරන්නේ මාතෘභූමියට, ඔබ ආදරය කරන්නේ ජාතියට, ආගමට. එහෙම තරුණයෙක් මේ වගේ පිටරටක ඉඳගෙන රට වෙනුවෙන් කතා කිරීම සම්බන්ධව මේ රටේ වාසය කරන පුජ්‍යලෝ විදිහට අපි සියලුම දෙනාගේ හෘදයාංගම ස්තුතිය, ගරුත්වය පැතුම ඔයාට අපි පුද කරනවා. ස්තුතියි පැතුම ඔයාට.
1: ජය වේවා.
0: ජය වේවා.
1: වෙලාව 8:29.

0: විලව රටයි විනාඩි 33යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරෙන් අරගෙන එන ආදරණීයම වැඩසටහන ස්වර්ණ FM ලංකාවේ තොරතුරු කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ දැන් අපි අනුරාධපුරෙන් ආයමත් වෙනවා මෙල්බර්න් පැත්තට ජනාධිපතිතුමාගේ අවුරුදු දෙක පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් මාසේ 23 තමයි අවුරුදු දෙක පිරෙන්නේ නමුත් ඒ පිරීම නිමිත්තෙන් රට පුරාම රැලි මාලාවක් කරගෙන යන්න එතුමා සූදානම් වෙලා ඉන්නවා. එහි පළවෙනි රැලි දෙක බේරුවලත් බුලත්සිංහලත් කියන ප්‍රදේශ දෙකේ මේ සතියන්තයේ පැවැත්වුණා. බොහෝ දිනක් බලාගෙන හිටියේ ජනාධිපතිතුමා මොන වගේ දෙයක් කියයිද? අවුරුදු දෙකක් පුරාවට එතුමා කරපු වැඩ පිළිබඳව එතුමා කතා කරයි. ඊට පස්සේ ඊළඟට කරන්න තියෙන වැඩ පිළිබඳව එතුමා කතා කරයි. සමහර විටකදී බොහෝ දිනක් හිතුවා නාම රාජපක්ෂ ගැනත් කතා කරයි කියලා. ඉතින් මේ වගේ බොහෝ දේවල් තිබුණා. කණී මේ එතුමාගේ අවුරුදු දෙක පිරීමේ මේ රැලි මාලාව ගැන කොහොමද ඔබට හැඟෙන්නේ මුලින්ම?
1: ඒ රැසීම් මාලාව පටන් ගන්න එක ඇතුලේ මේ අපි දකින්නේ අපිට තියෙන වෙන දේශපාලන කිවිීමක් එකක් තමයි. අපි විශ්වාස කරනවා ආණ්ඩුවේ තිබුණා යම් කිසි දෙයකින් අභ්‍යන්තර සාකච්ඡාවක් මැතිවරණයකට නොයා මේ තියෙන 159 පාවිච්චි කළා යම් කිසි දෙකින් තමන්ගේ පාර්ලිමේන්තු කාලය දික් කර ගැනීම කියන සාකච්ඡාව මම හිතන්නේ අර නිලන්ති කොට්ටියච්චි නීතිඥවරියගෙන් පොලාපැන්නේ ඒක තමයි. අපි මැතිවරණ තියන්නේ නැහැ කියන කතාව. ඉතින් ඒ ඇතුළේ මොකක් හරි තිබුණ සංවාදයක් තමයි එතනින් ආවේ. නමුත් ඒක මම හිතන්නේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වා එහෙම එකක් නැවි ඉලෙක්ෂන්ස් තියෙනවා කියලා. ඒ 159 පාවිච්චි කළ හෝ ජනමත විචාරණයක් තියලා තමන්ගේ දුරකාලයේ කල් දමා ගැනීම ඔය ජයජවර්ධනගේ කලකඩිලාම්පුසෙල්න වගේ ඒවා තිබුණා මේ කාලේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න මොන හරි තිබුණා නම් ඒගොල්ලන්ට චාන්ස් එකක් මේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා ඒවා ඇකිලිලා ගියා. මොකද ඒකට මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හීරින්වත් හිතුවේ නැහැ ඒ තරම් ලොකු ජාත්‍යන්තර ජාතික සහ අභ්‍යන්තර විරෝධයක් එයි කියලා. ඒක ඇතුළිනුත් ඔහුට විරෝධයක් තියෙනවා, ජාතිකවත් විරෝධයක් තියෙනවා, ජාත්‍යන්තරවත් විරෝධයක් තියෙනවා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදි ඔහු ගන්නව තීරණය කියන ඔහු දැන් ඒක නිශ්චිතවම හපසු හරවන්නේ නැහැ කියන තැනක ඉන්නේ. ඒ කියන්නේ ඒකට හරවන්න තිබුණ අවසාන අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨ අධිකරණ විසින් යම් කිසි දෙයකින් ජනාධිපති විචාරණයකට යන්න කියලා තීරණයක් දුන්නා නම් එතකොට සමහරවිට ඔහුට ඒක අඩියක් පස්සට ගන්න වෙනවා. නමුත් මේක නිශ්චිතවම ජනමත විචාරණයට යන්නේ නැහැ කියලා යම් කිසි ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරෙක් ප්‍රකාශ කළ තිබුණා. මට මතක නැහැ හර්ෂද කිව්වේ කියලා යම් කිසි කෙනෙක් කියලා තිබ්බා. අපි මේ ජනාධිපති විචාරණ ගන්නේ දැකලා ජනාධිපතිවරයාත් කිව්වා එහෙම මේ රැලිහිදීත් කිව්වා ජනාධිපතිවරයා ජනාධිපති විචාරණයකට ගියොත් එහෙම මේගොල්ලෝ එක පැත්තකට එනවා කියන කතාව. ඒ කියන්නේ නිශ්චිතවම එක පරාජය වෙනවා කියන කාරණාව ඕකේ කටනුත් රැලිදී මතු වුණා. ඉතින් අර රැලි මාලාව කියන එක පටන් ගන්න එක ඇතුළේදී මට හිතෙන්නේ මම විශ්වාස කරන්නේ හොන් නිශ්චිතව දැන් මැතිවරණයකට යන්න තීරණය කළා තියෙනවා. මොකද හුන්ට අර ඔලුගෙඩි සෙල්ලම දාලා පාර්ලිමේන්තු ඔලුගෙඩි 159 දාලා මොන හරි දෙයක් වෙනසක් කරගන්න තිබුණ චාන්ස් එක, ඒ කියන්නේ එහෙම එකක් කරගන්න හැකියාවක් තිබුණා නම් ඒක කරගන්න තිබුණ චාන්ස් එක 22 සංශෝධනය නිසා ඇතිවෙච්ච විරෝධය සමාජ විරෝධයත් එක්ක පල්ලෙහාට ගියා. ඉතින් ඒ නිසා හුන් නිශ්චිතව දැන් මැතිවරණයකට තමයි මේ සූදානම් වෙන්නේ. ඒකේ මේ ඉලක්කය ඒ වෙනුවෙන් ඉලක්කය තමයි මේ රැලිමාලාව හදිස්සිය පටන් අරගෙන මේක ගමින් ගමට ගිහිල් ඉවරලා මේ අර ගම සමග පිළිසඳර වගේ වැඩක් ඇතරම ජනාධිපතිවරයා තමයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනප්‍රියම පුද්ගලයා. ඒතකොට මේ ජනප්‍රිය පුද්ගලයාට නිශ්චිතවම මේ රැලියට යන්න වෙනවා. දැන් අර ඔබ යෝජනා කරා වගේ මුලින් සාකච්ඡාවේදී ඔහුට ජාතිය අමතන්න පුළුවන්නේ මාධ්‍ය තියෙනනේ පෞද්ගලික නාලිකා මාධ්‍යයක් තියෙනවා රජයේ මාධ්‍යට වඩා ඉහළින් සහ රජයේ මාධ්‍ය තියෙනවා. ඉතින් ඒ නිසා තවත් යුටියුබර්ස්ලා සමාජ මාධ්‍ය දාලා තියෙනවා. ඉතින් ඔහුට එහෙනම් ජාතිය අමතන්න පුළුවන්. ඒ වෙනුවට දැන් අර පොඩි රැස්වලල්ලක් එන්න නම් ජනතාව ගොඩක් ඉන්න ඕනේ. ඉතින් චියර් එකක් ගන්න ඕනේ ඒක හරහා නේද කැමරා කළා ඒ වගේ තියෙන කතාවල කොටස් අරගෙන එහෙමනේ. ඒක මේ ප්‍රචාරක වැඩ කරන්න තියෙන නිසා නිශ්චිතවම මේක මැතිවරණ ඉලක්ක කරගත්ත ප්‍රචාර ක්‍රියාවලියක්. ඒක ඒගොල්ලන්ගේ නිකන් අපිට දැනගන්න තියෙන තොරතුරු ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන IMF ගිවිසුම එන අවුරුද්ද වෙනකොට අවසන් වෙනවා මාර්තු මාසෙ වගේ. ඒක ඒකෙන් ඉවත් වීම ලොකු ජයග්‍රහණයක් හැටියට රටට පෙන්නලා ඒක ඉවත් වීමක් කියන එක తాවකාලික එකකතාවකින් තමයි ඉවත් වෙන්නේ මොකද IMF එක නැති වෙලා ඉස්සරහට යන්න හැකියාවක් නැහැ ඒක දේශපාලනික තීන්දුවක් හැටියට IMF එකත් එකතු කරගෙන පොඩි කාලයකට ඉවත් වෙලා ඒක තමයි අර TB සරත් කිව්වේ අපි IMF එකෙන් ඉවත් වෙනවා කියලා මම හිතා මේ මේ මේ නිලන්ති කොට්ටිය ආරච්චිලා TB සරත්ලා කියන කතාව තියෙනව නේද ඒව ඇතුලේ තියෙනවා අභ්‍යන්තර දේශපාලන තොරතුරු ඉතින් අපි ඒ ඔවුන්ගේ කතාවෙන් අපි ඔවුන්ගේ දේශපාලනේ තේරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ මොකටද මේ එන්න හදන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ සරත්ගේ කතාවත් එක්ක මට තිරච්ච දේ තමයි IMF එකෙන් తాවකාලික ඉවත් වෙලා සමහරලට පෙර ඔවුන් සමග එකකටවෙන් ඉවත් වෙලා ඊට පස්සේ දැන් මේ රජය සතුව යම්කිසි මුදල් සම්භාරයක් තියෙනවනේ ඒ හරහා රටේ ජනතාවට සහන දීලා Tamanට වාසිදායක පළාත් තුනක ගම්පා කොළඹ සහ උතුරු නැගෙනහිර පළාත් වල තමයි මූලික සාකච්ඡා වුන් තිබුණේ ඒ පළාත් සභා ටික තියලා ඒ කියන්නේ කඩලා තියලා එක සැරේ රටේ තියලා නෙමෙයි ඒ වගේ යම්කිසි දෙකින් Taman ප්‍රගතියක් ජයග්‍රහණයක් ලැබුණොත් ඊට පස්සේ ඔහුන් ජනාධිපතිවරණය මහමැතිවරණය දක්වා යෑමේ වැඩපිළිවෙල වලට තමයි ඔහු ක්‍රියාත්මක වෙන්න තීරණය කළ තියෙන්නේ ඒකේ මූල ආරම්භය හැටියට තමයි මේ අනුර කුමාර සනායක ජනාධිපතිවරයා ලංකාපුර රැස්වීම මාලාවක් තියන්න තීරණය කළ තියෙන්නේ ඉතින් නිශ්චිතවම ඒක මේ මැතිවරණ ඉලක්කයක් සහිතව කරන එකක් කියලා තේරෙනවා මොකද දැන් සාමාන්‍යයෙන් ওই වසර දෙකක තමන්ගේ ගමන ඒක තිබුණානේ ගමන සුබයි මොකක් හරි එක වසර දෙකයි
0: රටට සුබයි වගේ
1: රටට සුබයි ආණ්ඩුවට වසර දෙකයි වගේ සටන් පාඩක් එක්ක ඒගොල්ලෝ මම දැක්ක මේ පෝස්ටර් එකක් දාලා තිබුණා ඉතින් ඒකෙදි මට මතක්ුණේ අර ඒ පෝස්ටර් එක දැක්ක මට මතක්ුණේ සුනිල් හඳුන්හිත්ති ඇමතිවරයා ඔහු කිව්වා එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී ඔබට හොයාගෙන බලන්න පුළුවන් මම මේ කියන දේ ඔහු කිව්වා අපි කරන වැඩ ගැන අපි කරන වැඩ ගැන ඕගොල්ලන්ට වසරකින් දෙකකින් මේ ටික් කරන්න පුළුවන්. අපි අපි මැනිෆෙස්ටෝ එකේ පොරොන්දුවක් දෙනවා. ඒ පොරොන්දු ටික ඕගොල්ලන්ට පුළුවන් ටික් කරන්න කියලා. එතකොට දැන් වසර දෙකක් පිරිනකොට සාමාන්‍යයෙන් රජය කරන්න ඕනි ජනාධිපතිවරයා හෝ රජය කරන්න ඕනි බලය ගත්තට පස්සේ තමන් රටර කළ තියෙන සේවයන් පිළිබඳ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒක ළඟ තියාගෙන අපි මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොසත් රටක් ලස්සන ජීවිතයක් වගේ නමක් මට මතක හරියට තිබුණේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බ දේවල් එකකින් එක අපි මෙන්න මේ දේවල් ඉස්තර කරා මේ දේවල් ඉස්තර කරා මේ දේවල් ඉස්තර කරා කියලා කියාගෙන යන්න පුළුවන් ඒක මෙතිවරණ වේදිකාවල කිව්වේවා තියෙනවා සහ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියනවා තියෙනවා උදාහරණයක් හිතට ගත්තෙම ජනාධිපතිවරයා කිව්වා මෙතිවරණයට පෙර කිලෝමීටර 3න් 3ට පාසල් අරිනවා කියලා එතකොට දැන් එතකොට අපි දන්න විදිහට එක්තරා පාසලක් තියෙනවා කිසි ශිෂ්‍යත්වයක ඉදිරිපත් වෙලා ළමයි පස් දෙනම් පාසල තියෙන ඒ පාසලත් වාහන ලිස්ට් එකේ තමයි තියෙන්නේ. අපි දන්න විදිහට ලංකාවේ අතිවිශාල පාසල් ප්‍රමාණයක් ශිෂ්‍යයන් නඩු ගුරුවරුන් නඩු විශාල පාසල් ප්‍රමාණයක් අරින් වහලා දාන්න තීරණය කළ තියෙනවා මේ ආණ්ඩුව. එතකොට ඒ වහලා දාන්න තීරණය කරන අතරේ අර මැතිවරණ ප්‍රකාශයේදී කිව්ව කතන්දරේ මැතිවරණයට පෙර කිව්ව කතාව කිලෝමීටර 3න් 3ට පාසල් හදනවා කියන එක අපි මම හිතන මේ සාකච්ඡාවේදී අපි මිරු මේ ගුවන් විදුලි මේක ප්‍රායෝගික නැහැ කියලා අපි ඒක ගැන කතාවකුත් වුණා. නමුත් කොහොම හරි ඒ ප්‍රකාශයට සාපේක්ෂව දැන් වෙන්නේ ඒකේ විලෝමය අනිත් පැත්ත. ඒ කියන්නේ පාසල් වැහෙන තත්ත්වයක් තියෙන. ඒ ඇස්සේ දැන් ගිහිල්ලා තවත් ප්‍රතිවර්ණ මේ පොරොන්දුවක් දෙනවා විශ්වවිද්‍යාල 50ක් අරිනවා කියලා. එතකොට දැන් අර පළවෙනි දේ නොකර තවත් පොරොන්දුවක් දීම හරහා ජනතාව කොයිතරම් දුරට ජනාධිපතිවරගේ ප්‍රකාශයන් පිළිගනීද කියන කාරණාව. මොකද දැන් විපක්ෂයට ඔන්නම් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් මේ මං අහන ප්‍රශ්නේ විපක්ෂ වේදිකාවක මම හිටියනම් මම අහනවා. ඒ කියන්නේ මම මගේ කතාවක් තිබුණා නම් මං අහන්නේ ඒකයි. කිලෝමීටර 3න් 3ට අරිනවා කිව්ව පාසල් ප්‍රමාණය කීයක් ඇරියද? එහෙම නැත්නම් ඇත්තටම ඔයගොල්ලෝ පාසල් වැව්වද? දැන් ඇයි මේ පාසල් වසන ගමන් විශ්වවිද්‍යාල 50ක් අරිනවා කියලා කියන්නේ කියන කතාව. ඒක තව අවුරුදු දෙකකට පස්සේ අපිට තියෙන විශ්වවිද්‍යාල ටිකත් පෞද්ගලික කරන්නට පත්ලා KD එක වගේ අධ්‍යාපනයේ මුදලට විකුණන ආයතන බිහි කරලා ඉවරලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියක් දැනටමත් අපි දන්නවා ඒ වගේ ආචාර්යවරු නැහැ පරිපාලන මේ ප්‍රශ්න තියෙන මහපොළ ශිෂ්‍යත්තර මුදල ගෙවන්නේ නැහැ ඒ වගේ සටන් තියෙනවා ශිෂ්‍යයන්ගේ සමෝසෞඛ්‍ය සටනක් තියෙනවා ඉතින් ඒ නිසා මේ මෙන්න මේ පරස්පරයන් ඒ කියන්නේ ඔවුන් කරපු වැඩ ගැන අවුරුදු දෙක ඇතුළේ ප්‍රකාශ කරා නම් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ වැඩේ හැටියට අපි විශ්වාස කරන්නේ නමුත් මේක එහෙම නෙමෙයි යන්නේ මේක තනිකරම මැතිවරණ ඉලක්කයක් සඳහා තවත් පොරොන්දු මාලාවක් ජනතාවට ලබා දීමේ ක්‍රියාවලියක් තමයි පළවෙනි රැස්වීම මම නිකන් වටින් ගොඩින් ඇහුවේ වෙලා තිබුණේ ඇත්තටම මේ වෙලෙමින් තේරිච්ච දේ තමයි යම් කිසි විදිහකින් ඔහුන් ගියේ ඒ වගේ මැතිවරණ ඉලක්කයක් සඳහා කියලා තමයි මට තේරිච්ච දේ.
0: හොඳයි අපි අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රකාශවල තිබෙන විශ්වාසනීයත්වය පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරනවා. ඇත්තට මෙතුමාගේ ප්‍රකාශ පිළිබඳව අපිට විශ්වාස කරන්න පෞද්ගලිකවම අපහසුකමක් තිබෙනවා. එතුමා මේක තැනකදී කියනවානේ එතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වොත් ඒ බොරුවක් නම් තමයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්නේ කියලා එය පිළිගන්නවා. එතකොට නිලන්ති කොට්ටහච්චි දැන් ඔබ මතක් කරා එතුමිය ප්‍රකාශ කරන වර එක මිනිහෙකුට ඕනෑම බොරුවක් කියන්න අයිතියක් තියෙනවා මගේ කතාවක්. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා මෙවර මේ රැලිවල කරන ප්‍රකාශ පිළිබඳව එතරම් තැකීමක් පෞද්ගලික මම නම් කරන්නේ නැහැ. මොකද ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්නේ නැත්නම් මොන දෙයක් කිව්වත් අපිට ඒක පිළිගන්න අමාරුයි. ඒ නිසා ජනාධිපතිතුමා මේ තාක්කල් يعني ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ ඉඳලා ඔබ ඇතුළු කණ්ඩායම මේ ප්‍රතිපත්තිවල තිබිච්ච දේවල් දැන් අමුවේ උල්ලංඝනය වෙමින් පවතිනවා. එතකොට ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරණයට පෙර අවුරුදු ගණනාවක් පුරාවට කියපු හැම දෙයක්ම දැන් අනිත් පැත්තට තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා යලිත් වතාවක් එතුමා කියන දේවල් පිළිබඳව අපි කෙතරම් විශ්වාසයක් තියාගන්නට ඕනේද කියන ප්‍රශ්නය අපි අතරේ දැන් මතුවලා තිබෙනවා. ඒකට හේතුව එතුමාමයි. මොකද එතුමා කියපු දේ නොකරන නොකියපු දේ කරන කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. අපි හැමදාම මතක් කරනවා වගේ මේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව දැවැන්ත උද්ඝෝෂණය කරා. තරුණ තරුණියෝ දසදහස් ගාණක් ජීවිත දාණය දුන්නා ඒ ඉන්දියානු ව්‍යාප්තවාදය වෙනුවෙන්. හැබැයි අද වෙනකොට ඉන්දියාව තමන්ගේ හොඳම මිතුරා බවට පත් කරගෙන අපිත් නොදන්නා ගිවිසුම් ජනතාව නොදන්නා ගිවිසුම් හතක් අත්සන් කරගෙන තිබෙනවා. ඉතින් මේ සියලුම කාරණාත් එක්ක කණි අපිට හිතෙන්නේ එතුමාගේ ප්‍රකාශයන් පිළිබඳ අපි එතරම් තැකීමක් කළ යුතු නැහැ. මේවා දේශපාලන ප්‍රකාශ පමණයි. අර මුලින් මතක් කළා වගේ හොඳ කාරණා සිද්ධ වෙනවා නැතුව අනෝවේ මම දැක්කා දැන් වැල්ලවත්ත මුහුදු ප්‍රදේශයේ එහෙම නැත්නම් බම්බලපිටිය මුහුදු ප්‍රදේශයේ අනවසර හෝටල් පවත්වාගෙන ඒවා කඩා ඉවත් කරන්න එතුමා නියෝගයක් දීලා තිබෙනවා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඒවා කඩා ඉවත් කරන්නට ඕනේ කියලා. තාමත් තව දවස් 3ක් තියෙනවා බලාගෙන ඉඳිමු කොහොමද ඒවා කඩන්නේ කොහොමද ඒවා ඉවත් කරන්නේ කියලා. නමුත් එතුමා කරන අනෙකුත් ප්‍රකාශ පිළිබඳව අපිට යම් ප්‍රශ්නයක් තිබෙනවා ඒ විශ්වාසනීයත්වයේ පිළිබඳව. එතුමා එක ප්‍රකාශයක් කරනවා එකක් තමයි ඇත්තටම ප්‍රකාශ දෙකක් ගැන අපි අද කතා කරන්න ඕනේ. අපි එකක් ගැන මුලින් කතා කළා ඒ පුංචි විරාමයක් අරන් ඊළඟ ගැන කතා කරමු. එතුමා මේ අධිකරණය ලබා දෙන ප්‍රකාශයක් පිළිබඳව එතුමා පූර්ව ලෙස දැනගෙන ඉන්නවා වගේ පෙනුමක් තිබුණා. එකක් තමයි 22 වෙනි ඉවස්සා සංශෝධනයේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයේදී එතුමා එකතැනකදී කියනවා මේ රැලියේදී අධිකරණය ඒක දෙන නියෝගයක් දෙනවා. නියෝගය දුන්න ගමන් අපි පාර්ලිමේන්තුවට දාලා මේක සම්මත කරගන්නවා කියලා. හැබැයි අධිකරණය ලබා දෙන නියෝගය මොකක්ද? ඒ කියන්නේ ජනමත විචාරණකට යනවාද නැද්ද කියන එක අධිකරණය තාම එළියට දාලා නැහැ. හැබැයි ඒක එළියට නොදා ජනාධිපතිතුමා දැනගත්තේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නය එතන ලොකු ප්‍රකාශයක්, ලොකු ගැටලුවක්.
1: ඔව් මම හිතන්නේ මම අර මුලින් කිව්වාගේ 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ අනුර කුමාර දිසානායකට ආපසු හරවා ගන්න බැරි උගුලක්. ඔහු මේක ගැන මේ කතා කරනකොට මුලින් මේකට මේ අපි කියන්නේ අප්‍රෝච් එක දාපු විදිය වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මේක ඔහු ගියේ ඉතාමත්ම සැහැල්ලු සරල විදියකට තමයි ගියේ. මේ මම දන්නෙක් තරා නීතිඥ මහත්මයෙක් මට කතා කරලා කිව්වා ඔහු හම්බෙච්ච වෙලාවක මේක හරි සරල කිව්වේ මම ওই අවුරුදු දෙකයිනේ ඔන්නක දික් කරලා දානවා වගේ එකක්. එහෙම කියලා තමයි ඔහු ඒකට ගියේ. සහ ඔහුගේ අර මේ සමාජගත කිරීමේදී ඔහු භාවිතා කරපු විශේෂම යූටියුබර්ස්ලා සමාජ මාධ්‍ය අසුරණ හය හරහා ඔහු සමාජයට මතයක් හැදුවා. එතකොට ඒක හරහා ඒ කියන්නේ ඔය වැඩි අර මේ වසන්ත මුදලිගේ සහෝදරය එක්තරා තැනක හරි පැහැදිලිව කියනවා මේක කරගන්න තිබුණා මේක කරගත්ත විදිය වැරද්දක් තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි මම හිතන්නේ පැතුම්ට මතක ඇති මගේ මූලික සාකච්ඡාවේදී අපි මෙතන තිබුණා මම කිව්වේ මේ විනිශ්චයවරුන්ගේ වයස වැඩි කිරීම කියන කාරණාවට අපි එකගයි. අනිත් විෂයන් වලත් ඒ කියන්නේ වෙනත් වෘත්තීන්ගෙත් ඒ ප්‍රශ්නේ විදිහම තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, දොස්තරවරුන්ගේ ඒ ප්‍රශ්නේ හැමෝම තියෙද්දි ඒක පොදු වැඩක් හැටියට වැඩි කරගන්න ඕනේ. ඒකට අපි උදාහරණයක් කිව්වා මේ අලුත් ජෙනරේෂන් එකේ තියෙන මේ ගැප් එක, එක්ස්පීරියන්ස් එක අඩුකම. ඒ නිසා ටික කාලයක් ඔහුන් ඇදගෙන යාම සඳහා මේක වැඩි කරගන්න මේ ප්‍රශ්නයක් නැහැ කියන කාරණාව ගැන අපිට තිබුණා ඉතාමත්ව සාධනීය දැක්මක්. ඒ කියන්නේ එක මේ රටවල් වල අපි හැමෝටම අවුරුදු 67ක් විතර නිකන් වැඩ කරන්න වෙනවා විශ්‍රාම යන එක. සිය කැමැත්තෙන් නොවනවා නම් අපේ සූප එක ගන්න ඒ වගේ කාලයක්. ඉඳලා තමයි අපිට විස්ට්‍රෝම් වටම ගන්න හම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ ලෝකෙට අලුත් දෙයක්වත් එහෙම නැත්නම් මේ ලංකාවට නොකළ යුතු දෙයක් කියන තැන අපි කොයි වෙලාවකත් නැහැ. ඒක ඉතාමත්ම හොඳ තීරණයක්. නමුත් අර තීරණය ගැනීමේදී පුද්ගල ඉලක්කයක් පිළිබඳ රටේ සැකයක් ඇතිවීම කියන කාරණාව එක්කත් ජාතිකව සහ ජාත්‍යන්තරවත් ඊට අමතරව අභ්‍යන්තරවත් තාප ප්‍රතිවිරෝධියත් එක්ක ජනාධිපතිවරයාගේ සමහර කරපු ප්‍රකාශයන් එක්ක ජනාධිපතිවරයා මේක හරෝගන බැරි තැනකට ඔහු යම් කිසි දෙයකින් ඔහු මේක කොහොමරි කරනවා මගේ තනතුර පවා මේ බිල්ලට තියලා මම මේක කරනවා කියන තැනට දැඩි තීරණයක් ගන්න තැනක මට හිතෙන්නේ ඔහුට ඒකෙදී ඔහු හැරෙන්න සූදානම් වෙලා තිබුණේ ඒ හැරෙන්න තිබුණ හැම අවස්ථාවම ඔහු මගහැරලා ගියා. ඉතින් ඒකේ ප්‍රතිවිපාකය ගැන අපිට පෙර කියවීමක් තියෙනවා. මේක ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට මේක ප්‍රතිඵලෙ භුක්ති විඳින්න වෙනවා. ඔහු තමයි මේකේ උගලට අවසානයේ අහු වෙන්නේ. ඔහුගත තීරණය ගැන ඔහුට යම් කිසි දවසක යම් කිසි නිශ්චිත මොහොතක අපිට මේ ගුවන් විදුලියේ මේ මැදිරියේදීම මේක වැරදි ඔහුට මෙන්න මේ දේ වුණා කියලා කියන්න පුළුවන්. මොකද පෙර අත්දැකීම් හැම එකක්ම මේ වගේ තීරණවලදී හැම පෙර අත්දැකීමක්ම තියෙන්නේ මේ ගත්ත තීරණය ගත්ත පුද්ගලයාට අනිත් පැත්තට පරාවලල්ලක් වීම. ඉතින් ඉතාමත්ම වැරදි තීරණයකට තමයි ඔහු යන්නේ. ඉතින් අර ඔබ කිව්ව ප්‍රකාශය අතර ඒකෙදි ඔහු අධිකරණය දෙන තීන්දුව පිළිබඳ වේලාසනින් කියපු එකක් කිව්වා. ඒ වගේම ඔහු ඒ දේ ප්‍රකාශ කරා. ජනමත විචාරණ නිරියොත් අර කට්ටිය ඔක්කොම නැයි මුගටි පොළොංගු නේද ඔක්කොම එකට නගිනවා කිව්වා. ඒ වෙලාවේ අර පොළඟගේ නම මොකද්ද ගැරඩියාගේ නම කිව්වේ නැති නිසා ගැරඩියාට විරෝධයක් පෑවා කියලා මම දැක්කේ සමහර අය කොල්ලු ලීලා දිනා Facebook එකේ. ඉතින් මේ ඒ කතාවේදී ඔහු පැහැදිලිවම කියනවා ජනමත විචාරණ නිරියොත් එහෙම මේ අපිට ජයග්‍රහණය කරන්න බෑ කියන කතාවත් ඔහු කියනවා. එතකොට ඒක අර ගල්ලඟුරු වංචා සම්බන්ධයෙන් මතකද මේ ටිල්ලින් සිල්ලකර ප්‍රකාශය? ඔහු සමාව ගත්ත කොමිසමෙන් ඊට පස්සේ මාස 3කදී මේක අපි නිදොස් කරනවා කියලා. එහෙම උනේ නැහැ. නමුත් එහෙම ප්‍රකාශයක් කරා. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි ඔහු රැස්වීමේදී ප්‍රකාශ කරේ. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නකාරී. එහෙම කොහොමද කියන්නේ අධිකරණ දින තීරණයක් කොහොමද ජනාධිපතිවරයා ඉස්සෙල්ලා කියන්නේ කියන එක කියද්දී ඒක ඇස්සේ හර අපිට පොඩි එනව නේද? පොඩි නිකන් පොඩි සිතුවිල්ලක් පහළ වෙනව නේද? ඇත්තටම මේ අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් සිද්ධ වෙනවාද මේ ව්‍යවස්ථා සංශෝධනයේ හරහා කියලා. ඒතර අපිට එහෙම හිතන්න තියෙන අයිතිය, ජනතාවට එහෙම හිතන්න තියෙන අයිතිය, ජනතාවට එහෙම හිතන එක අපිට වළක්වා ගන්න අමාරුයි. ඉතින් අන්න ඒක තමයි මෙතන මේ ප්‍රශ්නෙට මූලික මේ හේතුව වෙලා තියෙන්නේ. මෙන්න මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් එතෙන්දී අපි විශ්වාස කරන්නේ නැහැ පැතුම් ඔහු ඒක කළ යුතු ප්‍රකාශයක් කියන කාරණාව ඒක අධිකරණයේ ස්වාධීන තීරණයක් අරගන්න දීලා ඊට පස්සේ ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නම් ඒක කරගන්න එක. එහෙම නැත්නම් ඉතින් පාර්ලිමේන්තුවේ ඔහු කියන විදිහට තමන්ගේ ඔළු ටික පාවිච්චි කරලා තුරින් දෙක පාවිච්චි කරලා ඒක සම්මත කරගන්න එක ඒක ඔහුගේ වැඩක්. නමුත් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන ජනතාවගේ ඒකාධිපතිත්වයට එරෙහි ජනතාවගේ වගකීමක් වැඩක් තියෙනවා. ඒ තමයි මේකට එරෙහිවීම, මේ මතවාදය පරාජය කිරීම. අපිට ඒක ගැන එච්චර ලොකු බලපෑමක් මේ බලයක් යොදයක් යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිශ්චිත වශයෙන්ම මේකෙදි ජනාධිපතිවරයා පාඩමක් ඉගෙන ගන්නවා. ඔහු ඉගෙන ගන්න පාඩම අපිට මේ මැදිරිය අපිට අනාගතේ කතා කරන්න පුළුවන් එක නිශ්චිතයි. ඒ කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවට පස්සේ අනිත් ජනාධිපතිලාට වැරදි දෙතන මේ ජනාධිපතිලාට නොවැරදි තියෙන එක ගැන අපිට එහෙම විශ්වාසයෙන් කියන්න බෑ. මේ මම ඔහුත් එක දන්නවා. ඔහුත් එක දන්නවා. ඔහුත් එක දැනගෙන තමයි තමන්ගේ තනතුර බිල්ලට දාලා මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් අපි බලන් ඉමු මොකක්ද වෙන්නේ කියලා නේද?
0: මේ කණි අපිට මේ වෙලාවේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒට හේතුව තමයි මනෝජ් කුමාර් මහත්මයා අපිට එවලා තියෙනවා පණිවිඩයක්. එතුමා කියනවා වෙනස් වීම සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ කියන්නේ න්‍යාය මතම අපි රැඳිලා ඉන්නට ඕනේ නැහැ කියන කතාව තමයි එතුමා කියන්නේ. එතුමා මම හිතන්නේ උත්සාහ කරන්නේ අපි මේ සාකච්ඡාවේ අපි කරපු ප්‍රකාශයක් පිළිබඳ වේ තමයි ජනතා මුක්ති පෙරමුණ හෝ එහෙම නැත්නම් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර කියපු දේවල් නෙමේ දැන් වෙනස් වෙලා ඒක තමයි විය යුත්තේ. න්‍යාය එදා ඉඳලා අද දක්වාම ඉන්නට ඕනේ නැහැ වගේ කාරණාවක් වෙන්න නැතිනේ කියන්නේ. හැබැයි ඒකම තමයි අපිත් මේ කියන්නේ. ඒට හේතුව තමයි කණේ දැන් එහෙම වෙනස් වෙනවා කියලා නෙමෙයිනේ ඡන්දෙ ගත්තේ. එහෙමනම් දැන් එතුමා අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. එතුමාට ඇවිල්ලා මාස 6න් මාස 2කින් රට ගොඩ ගන්න පුළුවන් මට්ටමට කතා කරපු කෙනෙක්. සහ දැන් ඊළඟට ජනාධිපතිවරයා බවට පත් වෙන වගට බොහෝ ඉඟි තිබුණ කෙනෙක්. ඉතින් එතකොට ජනාධිපතිවරයාට කලින් දවස් එකක් කියලා ජනාධිපතිවරණට සතියකට පස්සේ ඒක වෙනස් කරනවා නම් අන්න එතන තමයි ගැටලුව තිබෙන්නේ. එහෙමනම් ඒ ජනතා විමුක්ති පෙරමුණ ඔබ ඇතුළු කණ්ඩායම ඒ කරගෙන ආපු මත න්‍යායන් ඒවා වෙනස් වෙනවා කියලා ජනතාවට හංගවන්න තිබුණා. අපි අපි බලයට අහම අපි මෙහෙමයි කරන්නේ. 1900 බර ගණන් වල එහෙම නැත්නම් 70 දශකයේ 80 දශකයේ අපි මෙහෙම කිව්වා තමයි. හැබැයි දැන් අපි වෙනස් වෙන්නට ඕනේ. දැන් අපි වෙනස් වෙලා මෙන්න මේ විදිහට තමයි යන්නේ කියලා ජනතාවට ඉඟියක් දුන්නා නම් මම හිතනවා ඒක සාධාරණයි කියලා. එහෙම නැතුව නෑ අපි ඉන්දියාවට එරෙහිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි IMF එක අයින් කරලා දානවා. අපි ආවහම බයිසිකලේ තමයි නැගලා යන්නේ. අපි සුනිල් හඳුනිස්සි මහත්මයා කිව්වා අපි බත් පැකට් එකක් අරගෙන ගිහලා තමයි පාර්ලිමේන්තුවේ කන්නේ. පාර්ලිමේන්තුවේ කැන්ටිම වහනවා කියලා කිව්වා. ඊට පස්සේ අපිට මතකයි ජනාධිපතිවරයා පත් වෙච්ච විගසම ගෝල් ෆේස් එකට ගෙනල්ලා මහා වාහන සංදර්ශනයක් පවත්වලා කිව්වා මේවා අපි විකුණලා මම හිතන්නේ පිළිකාරෝහලක් හෝ පන්සල් හදනවා හෝ පාසල් හදනවායි කතාවක් කිව්වා. ඒවට දැන් මොනවා වෙලාද කියලා අපි දන්නෙත් නෑ. ඉතින් ඒ ඒ වගේ සංදර්ශන නොකර හිටියා නම් කෙතරම් හොඳයිද? උනුත් එකයි මුනුත් එකයි වගේ දෙයක් නේද මෙතන මේ සිද්ධ වෙන්නේ? අර වෙනස් වීම සහ න්‍යාය සම්බන්ධයෙන් මනෝජ්ට අපිට උත්තරයක් දෙන්න පුළුවන් වේද?
1: මෙහෙමයි, මම එක එච්චර විශ්වාස කරන්නේ නැහැ. මොකද
0: මොකද විශ්වාස කරන්නේ නැත්තේ?
1: يعني වෙනස් නොවිනා කියන එක. මොකද ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීම අපි 2011 දී දැක්කා. يعني පීලි පැන්න කියන එක. ඒක අර ට්‍රොස්කි හරි අපූර්ව කතාවක් කියනවා. ට්‍රොස්කේ කතාවක් තියෙනවා. දුම්රියක් තමන් යන ගමනේදී පීලි පැන්නහම ඒ තිගැස්ම නොදැනෙන මගියා හිතනවා දුම්රිය යන්නේ හරි පාරේ කියලා. ඔක ට්‍රොස්කි කියපු කතාවක්. ඉතින් ඒ නිසා අපිට 2011 වෙනකොට අපි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරා. අපි කමිටුවල හිටියා. එතකොට ඒ නියෝජනය ඇතුළතදී අපි දැනගත්තා යන ගමන වැරදි කියලා තමයි අපි එකෙන් ඉවත් වුනේ. ඊට පස්සේ අපිට ඒ ගැන වගකීමක් ගන්න බැහැ. සහ ඔහුන් ඒක ප්‍රකාශ කරා. විමල් රත්නායක සහෝදරයා ඔහු ප්‍රකාශ කරා අපිට සමාජවාදී සඳහා විලිරුදාවක් නැහැ කියලා. සමාජයේ විලිරුදාවක් නැහැ කියන එක. සහ ඔවුන්ගේ මුළු දේශපාලන න්‍යාය පත්‍රයම හැදුවේ සමාජවාදී කියන කතන්දරේ අතහැරලා දාලා ජර් ජයවර්ධනගේ පාරේ, රනිල් වික්‍රමසිංහගේ පාරේ යන එක. ඉතින් අපි ඒක තමයි අර කිව්වේ මේ අනුකුමාර සනගෙන රනිල්ගේ පාරේ කියන එක. ඔවුන්ගේ ක්‍රියාව වෙලා තියෙන්නේ ජර් ජයවර්ධන 1977 දී ගෙනහල්ලා ඉවර කරගන්න බැරි විච ධනේශ්වර ප්‍රතිසංස්කරණ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කර ගැනීම ඒක නිකන් හරියට අපි නිකන් හිතන අර පන්තියේ දඟම ළමයාට මොනිටර් කම හමු වුණාට පස්සේ එයා දඟලන්නේ නැහෙනි. ඒකේ අර කඳුළු ගෑස් ඔක්කොම ඉතුරුලා එක්ස්පයර් වෙලා තියෙනවා කියලා මේ ජනාධිපතිවරයා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. මොකද දැන් දඟ ළමයා තමයි මොනිටර්. ඉතින් ඔහුගේ ඔහුට මේ වැදි වෙලා තියෙන කෑල්ල තමයි ඔහුට තියෙන වගකීම තමයි රනිල් වික්‍රමසිංහ ආපු ගමන එයා දුන්න අර දරුව වැල්පාලමේ අරන් යන එක අරන් ගිහලි වෙරලා මේක ධනේශ්වර ප්‍රතිසංස්කෘතික හරහා මේක රටේ ජනතාව තවත් අපි කියන්නේ අර 77 සාපේ ඒක කෙලවරට යන එක තමයි තියෙන. ඉතින් වාමාසික කතන්දරේ ඔවුන් පක්ෂ අභ්‍යන්තරයේදී සාකච්ඡා කරනවා. අපි 2029 ඉලෙක්ෂන් පස්සේ අපි සමාජවාදී ගේනවා. ඒ නිසා පොඩ්ඩක් අල්ලගෙන ඉන්න කියලා කාඩර් එක පොඩ්ඩක් තියාගන්න වැඩක් කරගෙන යනවා. ඉතින් මම දන්නේ 2029 වෙනකොට ඔය ඉන්දියාවේ ඔය කියන බලපෑම් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය වෙනස් වෙයිද, චීනයේ දේශපාලන තත්ත්වය වෙනස් වෙයිද, ලෝකයේ සමාජවාදයට යයිද? මොකද තනි රාජ්‍යයකට සමාජවාදී රාජ්‍යයක් තියෙන්න බැහැනේ. ඒ නිසා මේ අපි විශ්වාස කරන්නේ නැහැ. අපි දන්නා මේ ප්‍රශ්නෙට උත්තරේ ලෝකෙම තියෙන මේ ආර්ථික අර්බුදයේ සමාජවාදී තමයි කියලා. නමුත් ඒක තනි සමාජ රටක සමාජවාදී පවත්වාගෙන ඉමු තියෙන අවස්ථාවගෙනත් අපිට දේශපාලන කීමක් තියෙන. අතරම අපි ජනතා විමුක්ති පෙරමුණෙන් බලාපොරොත්තුුනේ නැහැ මීට වඩා වෙනස් ගමනක්. ඒ කියන්නේ මේ ගමන තමයි අපේ බලාපොරොත්තු. අපි එක ගැන අපි නිකන් ඕන තරම් දේශපාලන વિચારે කතා කරලා තියෙනවා.
0: ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වුණා ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදීන් අයින් වෙලා මේ ධනේශ්වරත් එක්ක එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ, ජේ.ආර්. ජයවර්ධන ඒ පාර්ට්ම යයි කියලා.
1: ඔව්, නිශ්චිතවම එහෙම තමයි. මම හිතන මම නම් මගේ Facebook එකේ ලියලා තියෙනවා. මම නිශ්චිතවම ඒක දැනගෙන හිටියා. අපි දැනගෙන හිටියා ඒක යන්නේ එතන තමයි ධනේශ්වර ගමනක් තමයි යන්නේ.
0: ඇයි ඒක පක්ෂ සමාජිකයන්ට කියන්නේ නැත්තේ?
1: ඒ කියන්නේ?
0: ඒ කියන්නේ දැන් ඇයි එහෙම ඔබ දැනගෙන හිටියා? එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඒක දන්නවනේ. දැන් අපි යන්නේ වෙන පාරක කියලා. හැබැයි ඒ වගේ ගමේ ඉන්න පාක්ෂිකයට උන් දැනුවත් කරන්නේ නැහනේ. පාක්ෂිකයට කියන්නේ විජේවීර මහත්මයා පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණම තමයි
1: අරගෙන ඉන්නේ. මෙහෙමයි පැතුම් මෙතන වෙලා තියෙන්නේ. දැන් අපි දේශපාලන පක්ෂවල අනුරාගියෝ බැදෙනවා. එතකොට අපි න්‍යායාත්මක කාරණාවලදී සමාර්ණෙන් අපි ඒකට එකඟ වීමේ තියෙන මේ ප්‍රමාණය වැඩි. ඉගෙන දැන් මේක පක්ෂයක් නේද? ඒතර මේකේ බහුතර මතයට බොල්ෂෙවික් නියානෝ බහුතර මතයට එකග වෙන්න ඕනේ. ඒකට තමන්ගේ තියෙන පෞද්ගලික අදහසට එහා පැත්තේ ගිහිල්ලා පක්ෂයේ බහුතරය තීරණය ගත්තොත් එතෙන්ට යනවා. ඊට පස්සේ පක්ෂ දේශපාලනය කියන්නේ පක්ෂයේ ඇතුලේ සමාජික යට කරන දේශපාලනය ඇතුලේදී ඒක ගැන න්‍යායාත්මකව හැදෑරීම් කරලා ඒ ගැන ලෝකයේ අත්දැකීම් අරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒක තේරෙන මිනිස්සෙක් ඒක තමයි වාමේ දේශපාලන පක්ෂ හැම වෙලෙම අමීබාකරණයට සත් වෙලා කැඩිලා කැඩිලා කැඩිලා යන්නේ. ඒගොල්ලෝ එක දේවල් වලින් ඒගොල්ලෝ න්‍යායාත්මක කාරණවලදී එකක වෙන්න තැන් නැති තැන් වලදී පක්ෂ හදා දෙනවා. එහෙම නැත්නම් අයින් වෙලා යනවා. එහෙම ටිකක් තියෙනවා. එතකොට දැන් අර අනුරාගිය බැඳුනට පස්සේ යම් කිසි විදිහකින් පක්ෂයට ඒ කියන්නේ අපි අර දැන් කියන්නේ අර අපි හැමෝම මොකක්ද අර තියෙන්නේ මේ සටන් පාටයක් පැතුම් අපි මාලිමාවට මොනව කරත් අපි මාලිමාවට කියලා. අන්න එතෙන්ට මේ මනස හැදුනට පස්සේ මිනිස්සෙක්ගේ කියන්නේ ඔහු අනුරාගිය ඔහුට ඒක මේ ඒ ප්‍රේමයෙන් එළිය එළිය හිතන්න බෑ. ඒ ප්‍රේමයෙන් එළිය හිතන්න බෑ. ඒ තමන්ගේ චින්තනය එතනින් එහාට පළල් වෙන්නේ නැති වුණාට පස්සේ ඒගොල්ලෝ එකත් එක්ක ඉන්න. එතකොට ඒක ඇහිල්ලා අර වහල්කම කියලා අපි කියන්නේ. අපි කියන්නේ දැන් අර අපි කියන්නේ බයියෝ ඒගොල්ලෝ වහල්ලු කියලා. අන්න ඒ වගේ ඉතින් ඒ වහල් තත්ත්වයට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ එකේ ඒගොල්ලෝ තියෙන න්‍යායාත්මකව දෙයක් තීරණය කිරීම තාර්කික හැකියාවන් මේ සියල්ල මොට වෙලා ගිහිල්ලා උඩින් කියන දෙයට ඕන දෙකට අත උස්සගෙන යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ එහෙම තත්ත්වයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් හැදුනට පස්සේ ඒකිට භයානකයි. මොකද දැන් අපි හිට්ලර්ගේ කාලේ කතා අහලා තිනා හිට්ලර් සමහර අය මේ දරුවන් ගෑස් උඳුන් වලට දානකොට තමන්ගේ ගෙදර දරුවාගේ උපන්දින සාදය අරගෙන තමයි ඒ වැඩේට යන්නේ. ඒ කියන්නේ මේ සම වයසේ ළමයිගේ උපන්දින සාදය තමන්ගේ හිතමිතුරන්ගේ හමුදාවේ අයගේ මේ උපන්දින සාද අරගෙන ඒ වයසේ දරුවන්ව ගෑස් උඳුන්ට දාන තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ බ්‍රේන් වොෂ් වුණාට පස්සේ ඊට පස්සේ තමන්ට පේන්නේ නැහැ තමන් කරන වැරද්ද. අන්න ඒකයි මම අර ට්‍රොස්කි උදාහරණේ කිව්වේ. ඒ කියන්නේ දුම්රිය වැරදි ගමන කියනවා කියලා ගෑස් මිදි නොතේරන මිනිහා ඔවුන් හිතන මේ යන්නේ හරි පාරක කියලා. ඉතින් ඒ නිසා මේ අපි දැවැන්ත විදිහට මේ අභියෝගෙට මුහුණ දෙලා තියෙන වාමාංශික පක්ෂ හැටියට ඒ කියන්නේ මේකෙදි රනිල් වික්‍රමසිංහලගේ අර ජර්ජාවතලගේ උත්සාහයක් තිබුණා වම ලංකාවේ දිය කරලා දාන්න. ඒ කියන්නේ ජර්ජාවර්ධන 1982 දී ජනතා විතුරු තහනම් කරනවා. ඊට පස්සේ 87-89 අරගලය පාවිච්චි කළා. ඒකේ ඉහළ නායකත්වයන් ඇතුළු සියලුම සමාජිකත්වයන් විනාශ කරලා මරලා දානවා. ඊට පස්සේ හරි අමාරුවෙන් තමයි මේක ආයි ගොඩගන්නේ. ඒ ගොඩගත්ත දේශපාලන ව්‍යාපාරයේ අවසානය කිරීම සඳහා වූ මතවාදමය සහ භාවිතාමය මැදිහත් වීම මේ වෙනකොට ජනතා විමුක්ති විරමුසිම්ම කියනවා. කියන අපි කියන එකට ඌරගේ පිටේ මාළු ඌරගේ පිටේම තියලා කපනවා වගේ එකක්. ඉතින් අපි ඒක දකින්නේ අපි දේශපාලන කිවිම තියෙන්නේ විශේෂයෙන්ම ඔබ දකින්න ඇති පැලවත්තර නිතරම ආව ගියා ඇමරිකන් තනාධිපතිනිය එවල ඒකාලේ හිටපු එක්කෙන. එතකොට ජයසංකරල වගේ මිනිස්සු ආව ගියා. එතකොට ලෝකයේ අපි කියන්නේ අධිරාජ්‍යවාදයේ මේ මහදෙවල ධනේශ්වරයේ මහදෙවල කියන ඇමරිකන් අධිරාජ්‍යවාදීන් පැලවත්ත කාර්යාලයට එනකොට ඒකට අඩිය ගන්න පළවෙනි මොහොතේ සාමාන්‍ය දැනුමක් තියෙන මං කියන්නේ ඉතාමත්ම අවම බුද්ධි මට්ටම දේශපාලන බුද්ධි මට්ටම නිකන් ප්ලස් 1 වගේ තියෙන මිනිස්සුන්ට හරි තේරෙන්නේ නැහැ CI එක මුදුනට එන ගහලා කියලා. ඒ කියන්නේ මුදුනට CI එක වැඩේ දීලා කියන එක ගැන තේරුමක් තියෙනවා. ඒක දැනදැනත් දේශපාලන පක්ෂය ඇතුලේ කවුරු හරි රැඳිලා ඉන්නවා නම් ඉතින් අර මං කියන වහල් වචනේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකන් එම්බසිය පළවත්තේ පඩිය අඩිය තියෙනකොටම මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන තේරුම් ගන්න මම වීරවංශ තමන්ගේ පොතක් එළිදැක්ක ඔය අරගලයේ සම්බන්ධ ඒකෙදි හු මේ මැදිහත් වීම ගැන තියෙන අපි ඒක බැහැර කරන්නේ නෑනේ. ඒ අරගලයේදී ඒ කෑල්ලත් කරා. ඒ කෑල්ලත් කරා පෙරටු ගාමිගේ කෑල්ලත් කරා ශිෂ්‍ය ව්‍යාපාරයේ කෑල්ලත් කරා ජනතා විමුක්ති කෑල්ල කරා. නමුත් ජනතා විමුක්ති පෙරුණ ඉතින් දැන් අරගල වේලාවේදී සමස්ත වැඩ වර්ජිනේට අරන් ගිහිල්ලා ඉවරලා පාර්ලිමේන්තු විසුරා ගන්න ජනාධිපතිවරයා අගමැතිවරයා අමතිවරු අයින් වෙනකොට පාර්ලිමේන්තු විසුරා ගැනීම සඳහා වූ වැඩ වර්ජනය පාවා දෙනවානේ. ඒ පාවා දීම තමයි රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා වූ මග පෑදුනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු විසුරනවා එදා මැතිවරණයක් තියෙනවා. එදා මැතිවරණ තිබ්බනම් ජනතා විමුක්තියට මේ ආසන 159 180ක් විතරත් ගන්න තිබ්බා. නමුත් අර අරගල භූමියෙන් තව කීප දෙනෙක් පාර්ලිමේන්තුට යනවා. එතකොට මේ විපක්ෂයේ ඉන්න 59 දෙනා ඔය දැන් ඉන්න ඔය මේ තුඹු විපක්ෂයත් ඔතෙන්ට එයිද කියලා සැකේ තිබුණා. මොකද ඒගොල්ලෝ ගෙවල් වලින් එළියටවත් බැහැ ගන්න බැරි කමක් තමයි තිබුණේ. නමුත් එහෙම නෙමෙයි මේ වැඩේ ප්ලෑන් කරේ. ඒ වුණාට පොඩි විරාමයක් ගත රනිල් වික්‍රමසිංහත් එක්ක. එයා මේක ලයින් එක සෙට් අප් කරලා දීලා මේ පාර්ලිමේන්තු ඵලයන් කියලා දීලා ඡන්දෙත් ඉල්ලලා ඡන්දත් කඩලා එයාගේ ගමන යන්න මේ අවශ්‍ය කරන්නේ. මොකද එයා මේ මට මතකයි ඔය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා හැටියට ගේන්න ගත්ත තීරණය ගත්ත වෙලාවේදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරා අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂා වෙනවා නම් මම ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔහුගේ සහයෝගය දෙනවා කියලා. ඔහු ඔහුගේ කවයට කියලා තිබුණා. ඉතින් ඒක ඇහුවට පස්සේ අපි හිතුවා දැන් ඒ කියන්නේ ඔහුට කොයි තරම් දුරට ලොකු විශ්වාසයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තියෙනවාද? තමන්ගේ වැඩපිළිවෙල තමන්ගේ පක්ෂයේ මිනිහුරත් වැඩිය මේක ඉස්සරහට අරන් යනවා කියන කාරණාව. ඉතින් ඒක හරි පැහැදිලිව දැන් මේ මහපොළේ ඔප්පු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්න කාටවත් බෑ. ඒ කියන්නේ වැඩපිළිවෙලක් ඇතුළේ අපිට කියන්න බෑනේ මෙන්න මේ ටික නැහැ කියලා. වැඩපිළිවෙලක් ඇතුළේ මෙන්න මේක එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ වැඩපුළින් එහා පැත්තට ගිය මොකක් හරි වැඩපිළිවෙල වෙනස් වැඩපිළිවෙලක් තියනවාද කියන එක ගැන අපිට කියන්න බෑ. මොකද දැන් ඔය සමහර නඩු තීන්දුව වලින් හිරියට ගිහිල්ලා ඉන්න මිනිස්සු රනිල් වික්‍රමසිංහේ කාලේ දාපු නඩු වලින් තමයි ඇතුළට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒක අර වෙලාවේදී කියන්නේ ඔහුගේ දේශපාලන පැවැත්ම සඳහා දැන් ඒ වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ ඇතුළට දානවා, නඩු කියනවා, හිරිය යනවා නේද? ඒවා ක්‍රියාත්මකව සම්බන්ධයෙන් ජනතාවගේ මේ පැහැදිලි කැමැත්තක් තියෙනවා ආණ්ඩුවට. ඔහු ඒ පාර දිගේම තමයි යන්නේ. ඒ කියන්නේ ඒ පාරෙන් එළියට යන්න අවශ්‍යතාවයක් කොහොඳ නැහැ. දැන් මොකද ඒකට ලොකු චීරයක් හම්බ වෙනවා, විසිල්ලක් හම්බ වෙනවා. විපක්ෂයේ මිනිස්සු මං කියන්නේ කිසිම කෙනෙක්ව නිකන් මේ සැකපිට අත්අඩංගුවට අරගෙන දාලා නැහැ. ඒ නඩුවරින් ඔප්පු කරලා ඉතින් නීත්‍යානුකූල කරගෙන යනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ පාර. ඒක තමයි ඒගොල්ලන්ගේ පාර. මොකද දැන් අපි කතා කරද්දි පවා අපිට අනාගතයේදී මේක මං හිතන්නේ රටේ ජනතාව මේක හොඳින් ඇහුම්කන් දෙන්න තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට අනාගතයේදී සිද්ධ වෙනවා. අධිකරණයට යටත් වෙලා ජීවත් වෙන්න. ඒක එහෙම වෙන්න ඕනේ, රටේ නීතියක් තියෙන්න ඕනේ. නමුත් හැම එකකටම නීතිය ක්‍රියාත්මක වෙලා නීතියට හිර කරනකොට ඔබට කතා කිරීමේ තියෙන නිදහස යම් කිසි දෙකේ නීතිමය වශයෙන් බාධා බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ වැරදියට මොකක් හරි ප්‍රකාශ කරාද අධිකරණ අපහාසයක් කරා කියලා ඉතින් හරිය නීති ක්‍රියාත්මක වෙනවා. එතකොට අර පොඩි සමාජය තුළ තිගැස්මක් තැතිගැන්මක් විරෝධ දැක්වීමේ ප්‍රවණතාවක් නඩු වෙනවා. හැබැයි ඉතින් ඒවා හරිම තාවකාලිකයි. එහෙම සරල රේඛිය දේවල් ලෝක දේශපාලනේ යන්නේ නැහැ. හරිම තාවකාලිකයි. ජනතාව පීඩාවට පත් වෙච්ච වෙලාවට, බිත්තිට හේතු වෙච්ච වෙලාවට ජනතාවනි පැත්තට හැරෙනවා. ඉතින් පොඩි කාලයක්. ඒ කියන්නේ එහෙම තමයි දේශපාලනේ. උසට ඉහළ යනවා, පහළට අපිට මතක නැහැ අරගලේ නේද අපි. අපි කතා කරා ඔයාමත් මට කතා කරලා කිව්වා අද ගෝල් ෆේස් එකෙක්වත් නැහනේ කියලා. එතකොට අපි කිව්වා නෑ, තව දවස් දෙකක් යනකොට කට්ටියයි කියලා. එහෙම තමයි. දැන් මේ යන මේ නිශ්චිත මොහොතේ තියෙන්නේ අන්න ඒක. එතකොට ඒකෙදී උද්දමනී සීට අටකට ඇහිලා ජනතාවට පීඩාවට පත් වෙලා තියෙනවා. දැන් ඔය අනුරාධපුරින් දැන් කතා කරපු ඒ හිටපු මන්ත්‍රීවරයාගේ කතාව ඇත්ත. ඒ කතාව ඇත්ත. ඒගොල්ලෝ දෙවද පීඩාවට පත් වෙලා තියෙනවා. නියගේ නිසා තවත් පීඩාවට පත් වෙලා තියෙනවා. එතකොට ආර්ථික ප්‍රශ්නට උත්තර නොදී සම්දර්ශන වලින් කරගෙන යනවා නම් තවත් මැතිවරණ පොරොන්දු දීලා ඉස්සරහට මේ ගමන යන්න හදනවා නම් එතෙන්දී ඒ ගමන ටිකක් කල් යයි. එතු මේක අපිට කියන්න බෑ. දැන් මේක මේ අර කවුද කියන්නේ රනිල් වික්‍රමසිංහ නේද කියන්නේ අගෝස්තු මාසය ආණ්ඩුව ගන්නවා, දෙසැම්බර් මාසය. එහෙම වෙන්නේ නැහැ. එහෙම ආණ්ඩු කඩන් වෙන්නේ නැහැ. දින කියලා වෙන්නේ නැහැ. නමුත් ඒවා වෙනස් වෙන විදිහවල් ඔයාටයි මට තීරණය කරන්න බෑ. නේපාලෙ වෙච්ච විදිහ මොකද? ෆේස්බුක් එකක් වැහුවා කියලා, එංගලන්තේ මේ ඉන්දියාවේ පේප එකක් එළියට බැස්ස කියලා නේද? තව බංගලාදේශයේ තව එකක් කරන්ට් එක නැති වුණා කියලා, ලංකාවේ ප්‍රශ්නේ ආවේ පෙට්‍රල් ටික නැතුව, වෑස් ටික නැතුව. ඉතින් අන්න ඒ වගේ අපි නොදන්නා වූ අපිටත් වේලාස්රින් උපකල්පනය කරගන්න බැරි මොකක් හරි දේ

0: ගන්නේ නැහැ විදාගෙන තන්ත්‍රය හොසි කිරීම පිළිබඳ ඒ ප්‍රශ්නය ගන්නේ නැහැ. ඒතකොට මේ මර්ධන අනපනන් ටික තියාගෙන යනවා ජනතාවගේ නැගටිව් වලට එරෙව්. ඊට පස්සේ දැන් මේ අධිකරණ ක්‍රියාවලින් ඇතුලේ යම් කිසි දෙකින් සමාජයේ භීතියටපත් කිරීම සඳහා වූ ක්‍රියා තියෙනවා. අපිට එක ඒකට විවේචනයක් ගන්නත් බැහැනේ. මොකද නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඉතා හොඳයි. ඉතාමත්ම හොඳයි නීතිය ක්‍රියාත්මක වෙනවා නම් සෑමට එක සමානව. එහෙම වෙනවා නම් ඒක හොඳයි. ඉතින් ඒ නිසා ඒකට විවේචනයක් ගන්නත් බැහැකට අපිට අත උස්සන්නත් සිද්ධ වෙනවා. වෙන සිද්ධින් බලුවම් ටික අපි කැමතිනේ මේ යන විදියට. මොකද අපේ සටන් පාඩේ හොරවල්ලන්නේ කියන එක අපෙන් ගත්ත සල්ලි ආපහු දියන් කියන එක ඒක අපේ සටන් පාඩේ. ඒක ඉෂ්ට කරනකොට අපිට කියන්න බෑ ඒක නොකර ඉන්න එපා කියලා. හැබැයි ඒක එකම පාර කරගත්තොත් එහෙම මං හිතන්නේ ඒ පාර ඔස්සේ ලොකු දුරක් යන්න පුළුවන් කියලා මට හිතෙනේ. තමයි උන්ගේ තීරණي ආරම්භ තියන්නේ උන් ඒ පාර දිගේ දිගටම යන්න.
1: හොඳයි, බොහෝ වෙලා කතා කරා විනාඩි 45ක් විතර. කණී, ඉතින් අදත් ලංකාවේ තොරතුරු ගැන ඔබ අපිව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති වෙනවා. අනිත් කාරණාව තමයි දැන් මේ කනිෂ්කගේ අදහස වෙන්න පුළුවන්, මගේ අදහස වෙන්න පුළුවන්. ඒ වගේම මේ දේශපාලන සම්බන්ධයෙන් අනිත් අයගේ අදහස් වලත් අපි නිරන්තරයෙන්ම අහුම්කන් දෙනවා. ස්වර්ණ FM මත ඇවිල්ලා ඔබට පුළුවන් ඔබේ අදහස් යොමු කරන්න මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න අපි සියලුම දේශපාලන පක්ෂ වලට ආරාධනා කරනවා. ඒ සඳහා අපි ඉඩ අවස්ථාව ලබා දෙනවා. ඔබටත් පුළුවන් ලබන සතිය, එහෙම නැත්නම් ඕනෑම සතියක එන්න. අනිත් කාරණා තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැඳවලා ආණ්ඩුවේ දෙවසරක ගමන් මඟ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේනකොට සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ක්‍රියාකාරකයන් අපිට කැමැත්ත පළ කරලා තිබෙනවා. ඒ සඳහා පැමිණෙන්න කණි අපි තවත් පුංචි විරාමයක් ගන්නට ඕනේ මේ මොහොතේ. මොකද සුවිශේෂී සාකච්ඡාවක් සඳහා අපි මැදිරිය සූදානම් කරනවා. 9:00 වෙලා විනාඩි 10යි ස්වර්ණ FM මැදිරිය වේලාව.

වෙළඳරෑ 9යි විනාඩි 11යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන යන ආදරණීය හඬ ස්වර්ණ FM වෙතයි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ. තවත් සුවිශේෂීම සාකච්ඡාවක් වෙත තමයි දැන් අපි මේ යොමුවන්නට සූදානම් වෙන්නේ. ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකේය මාධ්‍ය ගැන කතා කරනකොට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍යවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ගැන කතා කරනකොට ඔස් ටීවී අපේ අලුත්ම මාධ්‍ය සගයා අපි ඒ ගැන මතක් කරන්නම ඕනේ. ඔස් ලංකා ටීවී ඒ ආයතනය අද ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවල ඉතාමත්ම ඉහලින් වැජමෙන මාධ්‍යාතනය බවට පත්වෙලා තිබෙනවා. කලයක් තිබුණා අපි නිකං ඕනෑවට එපාවට රේඩියෝ වැඩසටන් අහනවා එම නැත්තන් ටීවී වැඩසටන් බලනවා මොකද අපිට දෙයක් තිබුණේ නැති නිසා. හැබැයි දැන්

0: ඒ ගුවන් විදිලි වැඩසටහන්වලට ඒ TVී වැඩසටහන්වලට රූපහනි වැඩසටහන්වලට ඉතාමත්ම උසස් තත්ත්වයක් ඉහළම තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. මේ උසස් තත්ත්වය මේ ඉහළම තත්ත්වය ඇතිකිරීමේ පුරෝගාමියා ලෙස මම නම් කරන්නේ චමිල ලොකුනාරංගොඩ. අපේ කාලයේ විශිෂ්ටතම මාධ්‍ය සගයෙක්. මේ වෙලාවේ අපි දුරකථනයෙන් එතුමාව සම්බන්ධ කරගන්නවා. අයිබන් චමිල.
1: අයිබන් පෙදු.
0: අලුත්ම වැඩකට අතගහලා තියෙන මොහොතක ඒ වැඩේ වැඩ කටයුතු කරගෙන යන මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. මොනවාද මේ දවස්වල කරන වැඩ කටයුතු?
1: මේ දවස්වල පෙතු පැත්තට පොඩ්ඩක් තාම දිදී ගන්න අපහසුයි. වැඩ ගොඩක් තියෙනවා. මොකද අලුත් වැඩක් පටන් ගත්තා ඔස්ටිවි කියලා. ඉතින් ඒක ඔබලා කවුරුද දන්නා? බොහොම ස්තුතියි මුලින්ම ආව සම්බන්ධ කරගත්තට මේ අවස්ථාව දුන්නට. හැමතිස්සෙම සාදරයෙන් FM එක ගොඩක් වෙලාවට මයික මුලින්ම කියලා ඉන්නම්. මොනවා හරි දෙයක් අපි කරනවා නම් ඕගොල්ලෝ අපිට කතා කරලා හැමදාම විශ් කරනවා, තෑන්ක්ස් කරනවා, දිරිමත් කරනවා. ඒකට thank you very much. ඉතින් අපි මේ ඉන්න පොඩි කමියුනිටි එක ඇතුලේ මේ වගේ අගය කිරීමත් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි මුලින්ම ඔයා ඇතුළු ආගේ කණ්ඩායමටම.
0: හොඳයි, ඒ ස්තුතිය ඇත්තටම අපි ඉසනම පිළිගන්නවා. චමිල, අපි මාධ්‍ය විදියට නිරන්තරයෙන්ම අත්වල් බැඳගෙන සහෝදරාත්මකව යන ගමනක් මේක. කාටවත් තරඟයක්, කාටවත් එහෙම දෙයක් නැහැ. අපි හැමෝම කරන්නේ ලංකාවේ ඉන්න ලංකාව වෙනුවෙන්, එහෙම නැත්නම් මෙහි ඉන්න ශ්‍රී ලාංකිකය වෙනුවෙන්. ඒ නිසා තමයි මම ඔබතුමා ඇතුළු කණ්ඩායම මේ ගන්නෙ. චමිල, දැන් ඔස් ලංකා ටීවී අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරලා මිමු. මොකද මේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට අමුතුම හැරවුම් ලක්ෂයක් අරගෙන ආපු මාධ්‍ය ජාලයක් විදිහට තමයි මම ඔස් ලංකා ටීවී හඳුනාගන්නේ. කොහොමද ඔස් ලංකා ටීවී පටන් ගන්නේ?
1: පැතුම් ඇත්තට මේක මේ හරි ලස්සන කතාවක්. මොකද මේ මගේ ජීවිතයේ අවුරුදු 20කට වැඩි කාලයක් මාධ්‍ය කළා. මම ඔස්ට්‍රේලියාවට එනවා. ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ කොහොමෙන් හරි මේක මග ඇරීගෙන යනවා. අවුරුද්දක් දෙකක් විතර යද්දි මොකද මම තනිකර එන්නේ ලංකාවේ. මේ සියල්ල ආයි මාධ්‍ය ජීවිතේට ආයි අත තියාසෙන්නේ නැහැ. ඒක ඉවරයි කියලා හිතේ තියාගෙන තමයි ෆ්ලයිට් එකට නගින්නේ. හැබැයි එහෙම නැගලා මෙහෙට ආවට පස්සේ ඔබට මතක ඇති 2020 විතර කොවිඩ් වසංගත එනවා. ඒකත් එක්ක ගොඩාක් වෙලාවට අපි ගෙවල් වලට සීමා වෙනවා. ඉතින් එතකොට ඒ තිබිච්ච මේ එකත් එක්ක ආයිමත් ගෙදරට ආවට පස්සේ මට ගොඩාක් දැනෙච්ච දෙයක් තමයි මෙහි මිනිස්සුන්ට ඉන්ෆෝමේෂන් යන්නේ නැහැ කියන එක. මොකද කොවිඩ් කාලේ තොරතුරු වාර්තා කරන්නේ, තොරතුරු ලබා ගන්න මිනිස්සුන්ට අවස්ථාවක් තිබිච්ච ප්‍රමාණය හරි අඩුයි. ඔයගලගේ ගුවන් විදුලි ටික ඇරෙන්න අර ඒ මොහොතේම මිනිස්සුන්ට අප්ඩේට් එකක් නැද. කොවිඩ් සමාජිකයෝ කොච්චර ඉන්නවාද, මොකද්ද වෙලා තියෙන්නේ, මේ කාරණාව දැනගන්න මිනිස්සුන්ට හරියට අවකාශයක් තිබුණේ නැහැ. විශේෂයෙන් මොකද ඉංග්‍රීසි මත පදනම් වෙලා අපේ ලාංකිකයෝ ජීවත් වෙන්නේ නැහැ කියන එක මම හොඳට අවබෝධ කරගෙන තිබුණා ඒ වෙද්දි. ඉතින් අන්න එතනදී තමයි පැතුම් කොවිඩ් කාලේ ඔස් ලංකා ටීවී අපි පටන් ගන්නෙ මිනිසුන්ට තොරතුරු සපයන්න අවශ්‍යයි කියලා කොවිඩ් එක්ක. ඉතින් එතකොට අපි දානවා මෙන්න මේ ප්‍රදේශවලට යන්න එපා, මෙන්න මෙතන මෙහෙම එකක් තියෙනවා, මෙන්න මෙහෙම රෙස්ට්‍රික් වෙලා තියෙනවා, මේ ප්‍රදේශවලට ඔබ යන්න එපා, මේ ආදී කියලා ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලේ මේ දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දුන්නා. ඒ මොහොතේ අපි කොහොම ඉස්සරහට ඇවිල්ලා ඔස් ලංකා ටීවී විදියට. හැබැයි චැනල් එක පටන් ගන්න වාතාවරණයක් ඒ වෙලාවේ තිබුණේ නෑ. මොකද නිවුස් කියන ප්‍රසන්ට කෙනෙක්වත් ගෙන්න ගන්න පුළුවන් වාතාවරණයක්
0: නෙවෙයි.
1: ඊට පස්සේ කොහොමෙන් හරි ඒකත් එක්ක අපිට පොඩි පර්මිෂන් එකක් අපි ගත්තා. අපිට ඒ වෙලාව එකතු කරගන්න පුළුවන් වෙන කට්ටියව ඊට පස්සේ අපි ප්‍රවෘත්ති කියන්න ගත්තා. ඒ අවස්ථාවේම ප්‍රවෘත්ති කියන මට්ටමට ඇවිල්ලා මං හිතන්නේ එතකොට මම තේරුම් ගත්තේ තමයි ගත්තු දේ තමයි මොකද ලංකාවේ මිනිස්සු සිංහලට කැමතියි කියන එක. අන්න එතනින් තමයි ඔස් ලංකා ටීවී පටන් ගත්තේ.
0: දැන් අවුරුදු 20ක ඔබේ ලාංකේය මාධ්‍ය ජීවිතය ඊට පස්සේ මේ සියල්ලම අතහැරලා මෙල්බන් නගරයට එනවා. ඔබ විශ්වාස කරාද අද ඔස් ලංකා ටීවී තියෙන තැනට ඔස් ලංකා ටීවී අරගෙන ඉන්න හැකියාවක් තියෙයි කියලා ඒ දවස්වල? ඒ වැඩේ පටන් ගන්නකොට හිතුවද මෙච්චර දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා?
1: සාමාන්‍යයෙන් පැතු මගේ ජීවිතේ පොඩි මේව එකක් තියෙනවා. දැන් මම මගේ ආයතනයේ රස්සාවට ගියෙත් එක අරමුණක් තියාගෙන. අවුරුද්දක් දෙකක් දහයක් එහෙම තියෙන මගේ ප්ලෑනින් තියෙනවා. මේ කාලේ මැනේජර් වෙනවා, මේ කාලේ අර මිනිසුන්ට හීන තියෙනවානේ, අර හීන කියලා දේවල්. ඉතින් අර ඒක අර ඕව කම්පිටන්ට්ලි කියන දෙයක් නෙවෙයි. නමුත් මම පටන් ගන්න දෙයක් ඉවර කරනවා. ඒක මගේ පොඩි අර ස්වයං මේව එකක් තියෙනවා. මමම හදාගත්තු මගේ තියරි එකක්. ඒකට නිදි මරාගෙන හරි, කාලය කැපකරගෙන හරි, පැය දෙකක් නිදියගෙන හරි මගේ අරමුණට යන්න මං උපරිම උත්සාහ කරන මිනිස්සෙක්. ඉතින් මම ඇත්තටම කැප වුණා පැතුම්. මේක මේ එක රැයකින් එක දවසකින් ඇති වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඉතින් එතකොට විශ්වාසය දිනාගත් මිනිස්සුන්ගේ හදවතට කතා කළා. ඒ කියන්නේ මාත් එක්ක මගේ වටේ ඉන්න හැම මිනිස්සයම පළවෙනි දවසේ ඉඳලා අදටත් මට පුදුමාදරේ. ඔයගලන්ට මතක නම් ඔබ කනිෂ්ක ඇතුළු ඒ කණ්ඩායම පළවෙනි අපේ ක්‍රිස්මස් පාටි එකක් හරි මොකක් හරි දෙයකට ආවා. අපේ ඇප්ලෝන්ස් එකට ආවා මට මතක විදියට. මතකයි නේද?
0: ඔව් ඔව්.
1: ඉතින් ඒ සහෝදරකම අදටත් අපි අතර තියෙනවානේ. ඉතින් ඒකමම අතහැරලා ගියේ නෑ. ඉතින් එතනින් පටන් ගත්තු එක මගේ වටේ එකතු වෙච්ච මිනිස්සු හැමදාම මාව ආරක්ෂා කළා, රැක්කා. ඉතින් ඒකත් එක්ක මට තේරුණා මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං හිතන්නේ දැන් ලොකු ස්ටාප් එකක් ඉන්නවා පැතුම් අපිට. ලොකු ස්ටාප් එකක් ඉන්නවා.
0: මං හිතන්නේ දැන්
1: අපි ලොකු
0: ඕස්ට්‍රේලියාවේ තිබෙන දවැන්තම ශ්‍රී ලාංකේය මාධ්‍ය ජාලයේ ඔබ සතුයි.
1: අනිවාර්යෙන් මං හිතන්නේ මගේ ස්ටාෆ් එක ගත්තොතින් දැන් 35කට වැඩි ඉන්න ඔක්කොම ටික මේ වෙද්දි මේ වැඩ කරනවා 35ක් විතර මේ ඔක්කොම ටික එකතු කරාම.
0: හොඳයි දැන් ඒත් එක්කම දැන් අපි මේ ඔබේ ඔස් TV එකට එන්න ඉස්සෙල්ලා ඔස් ලංකා TV වලට ලැබෙනවා නේද ඔස්ට්‍රේලියානු මාධ්‍ය අධිකාරියෙන් ඔබට මේ මාධ්‍ය අධිකාරිය බලපත්‍රයත් ලැබෙනවා නේද ඒක පොඩ්ඩක් මතක් කරමුද?
1: ඔව් පැතුම් දැන් අපි මුලින්ම අවුරුද්දක් එකහමාරක් විතර යද්දී අපි channel 31 එකේ වගේ ප්‍රවෘත්ති අපි ප්‍රකාශ කරා. කියන්නේ ප්‍රවෘත්ති අපට පළ කරන්න හැකියාව ලැබුණා. අපිට වෙනවා බෙල් සම්බුණා. ඉතින් ඒවත් එක්ක අපි ටික ටික ටික ටික අපි ඉම්ප්‍රූව් කරගෙන ඉද්දී අපිට හිතුණා මෙහේ තියෙන නීතිමය පසුබිම හරියාකාරව, ඒ කියන්නේ ලීගල් channel එකක් වෙන්න ඕන, මෙහේ තියෙන පිළිගත්තු මාධ්‍ය ආයතනයක් වෙන්න ඕන කියන එක. ඒක තමයි මගේ දිවිච්ච ලොකුම හීනේ අත්තම කතාව. ඉතින් ඒකට ඒකට ලොකු process එකක් තියෙනවා කරන්න. මෙහේ 80 වෙනි channel එක ගැන 80 වෙනි ප්‍රවෘත්ති ලියාපදිංචි පිළිගත්තු ප්‍රවෘත්ති නාලිකා ප්‍රධාන මේවක විදිහට ඔස් ලංකා TV ඉතිහාසයට එකතු කරනවා සිංහල මාධ්‍ය පෞද්ගලික නාලිකාවක් විදිහට. මම ඇතුළුමයි කණ්ඩායම. ඒක මීට මාස දෙකකට කලින් සිද්ධ වුණේ. ඉතින් ඒක මං හිතන්නේ අපේ මුළු ශ්‍රී ලංකන් කමියුනිටි එකටම වැදගත් දෙයක්. මොකද ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකා තිබුණේ පැතුම් මෙතන. ඉතින් මෙහේ තියෙන ප්‍රධාන පෙළේ අපි දකින අපට ඇහෙන ප්‍රධාන නාලිකා තියෙන තැනක ඔස් ලංකා TV කියන නම මේව කරන්න ලැබිච්ච එක මම ඔක ආපු දවසේ මම මගේ වයිෆ්ට කිව්වා මගේ ජීවිතේ මේ රටට වෙන PR ගත්තට වැඩිය අද සතුටුම දවස අද තමයි මට කියලා. ඉතින් ඒක පෞද්ගලිකව හරි සතුටුයි. මොකද මම අපි හැමෝම ලංකාවේ ඉඳලා මෙහෙට ආපු මිනිස්සු. ඉතින් එහෙම ආවට පස්සේ අපිට මේ වගේ දෙයක් කරන්න ලැබෙන එක මට විතරක් නෙමෙයි පෞද්ගලිකව මාත් එක්ක පුළ පටන් ගත්තු කණ්ඩායමේ හර්ෂලා, දිස්නලා, සුවර්ශිලා ඔය වගේ පුදුම ටීම් එකක් හිටියා. ඉතින් ඒ අපි හැමෝටම ඒ හයිය මේක දැක්කහම මාර සතුටක් ඇත්තටම තියෙන්නේ.
0: ඇත්තටම ඔබ ඒ ඔබට පණිවිඩයේ ආරංචිය ලැබිච්ච විගසම වගේ මටත් කතා කරලා කිව්වා. තාමත් මේක පබ්ලිෂ් කරෙත් නැහැ. නමුත් මට මේක ලැබුණා කියලා අපිටත් හරිම සතුටක් ඒ වෙලාවේ දැනුණා. මොකද ශ්‍රී ලාංකිකයෙක් සතු මාධ්‍ය ආයතනයක් මේ වගේ ජාත්‍යන්තරව ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් පිළිගැනීමකට ලක් වීම ඒක අපි හැමෝම ලැබපු ජයග්‍රහණයක් විදිහට තමයි අපි සලකන්නේ. අපි එමු ඔස් TV වලට. මේක ලාංකිකයෙක් ප්‍රථම වතාවට තමයි ඔස්ට්‍රේලියාව තුල සිද්ධ කරන්නේ ඔස් TV කියන channel එක. ඉංග්‍රීසි භාෂාවෙන් යන channel එකක්. ඇයි චමිල ඔස් TV එකක් කරන්න හිතුවේ ඔස් ලංකා TV එකෙන් පැත්තකට වෙලා?
1: පැත්තකට වෙලා නෑ. ඔස් ලංකා TV තමයි මගේ ජීවිතේ, මගේ හදවත කියලා කිව්වොත් ඔස් ලංකා TV එකතන තමයි පළවෙනි දේ. ඔයා කියන්නේ ඔස් TV කියන කැටගරියකට එනකොට මේ දවස්වල ඔස් ලංකා TV එකට මාර විදියට ක්‍රියේටිවිටි එක සහ අලුත් තාක්ෂණය අපි එකතු කරන ගමන් ඉන්නේ ඇත්තටම. ඉතින් ඒක අලුත් විදියකට වෙනස් විදියකට තව සති දෙක තුනකින් තවත් වෙනස් වෙනවා ඔස් ලංකා TV. අපි ඒක අලුත් කරමින්මයි යන්නේ හැමදාම. ඔස් TV එකට එන්න හේතුනේ ඇත්තටම පැතුම් මම ගොඩාක් වෙලාවට ජීවිතේ ප්ලෑන් කරනවා. ඒ කියන්නේ මම අර කිව්වනේ වා හිතුවද මෙහෙම වෙයි කියලා. මම ඇත්තටම හිතුවා. මොකද හේතුව අපි මේ channel නම් register කරනවානේ ඔස්ට්‍රේලියාවේ. නම් ලියාපදිංචි කරනකොට ට්‍රේඩ්මාර්ක් එක ගනිද්දී ඔස් ලංකා TV එකේදී මම ඔස් TV කියලා තමයි register කරේ. ඒක මගේ wife සහ මම එකතු වෙලා register කරා. ඔස් TV කියන වචනය ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ඔස් TV ඔස්ට්‍රේලියාවේ TV එක. හරි. ඉතින් ඒකේ බලපත්‍රය අපි ගත්තා. ඔස් TV කියන නම මේ ට්‍රේඩ්මාර්ක් එක. ඊට පස්සේ අනිකුත් ඔය ගන්න ඕන දේවල් ඔක්කොම ටික ඒකට හරියන දේවල් ටික අරගෙන ඒක අපි පැත්තකට කරලා තිබුණා. කවදාහරි දවසක මේ වටිනාකම අපි යන්න next step එක. ඔයාගේ මගේ දරුවා සිංහල කතා කරන්නේ නැහැ ඒක අපි දන්නවනේ හොඳටම. ඒගොල්ලන්ගේ කාලේ වටවස ඒගොල්ලෝ කැමති ඉංග්‍රීසි වලට. දෙවනි පරම්පරාවක් එනවා. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි මේ Gen Z generation එක ඇවිල්ලා මේක වෙනස් වෙනවා. එතකොට ඔස්ලංකා TV පවතීද කියන එකක් අපිට ප්‍රශ්නයක් ආවා. හැබැයි පවතීවි යම්කිසි කණ්ඩායමක් එක්ක. හැබැයි අපේ දරුවෝ සහ අපි කොහොමද මේ 100.134ක් වගේ තමයි මේ මේ අපි මේ ඔස්ලංකා TV එකක් ඉන්නේ. හැබැයි ඉතුරු 98ට 99ට අපේ ව්‍යාපාරිකයෝ කතා කරන්නේ කොහොමද? ඇත්තටම මට හිතෙච්ච දේ මීට අවුරුදු ගානකට කලින්. ඊට පස්සේ ඔස් TV කියලා නම අරගෙන තිබුණා පැතුම්. ඒ අරගත්තු නම තමයි hari velawa balala me industry ge hari tanak eno eka api hama dissema dannone oonama tanaka deyak eliyata daanna eka tanak enawane e tana balan hitiya iting me velawave market ekak hondai kiyala apita hituna godak kalata market ekak wetenawa kiyana tangwala samai mama market ekak hadanne iting mata hituna meka thamai hondoma opportunity ekak me velawave os tv keliyata giyenna honda tana kiyala iting eka nisa thamai os tv genave
0: tamat sati kihipeyai os tv patan aran meenukot labena janata prathichara kohomada
1: ඇත්තරම පැතුම් හැම දෙනාව කතා කරලා කියන්නේ ඔස්ලංකා TV එකට ඔස් TV එක ආදරි අභියෝගයක් වෙයි හැම කෙනාම කියන කතාව මොකද ඒක පහු කරගෙන යයි කියලා. ඉතින් පහු කරගෙන යන්න කියලා තමයි
0: මාත් හිතුණා.
1: මොකද වැඩි පිරිසක් ඉන්නේ පැතුම් මේක වටේ. ඉතින් එතකොට අපි හිතමුකෝ ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා, අපි ලාංකික ජාතිකයෝ ඉන්නවා, එක එක රටවල් නියෝජනය කරන උදවිනා මෙහෙ ඉන්න ලෝකල්ස්. ඉතින් අපිත් ඒක කරගෙන ඉඳලා ඉතින් ඒ වුණාට ඔය හැම දිනම අපිට යන්න තියෙන රේන්ජ් එක වැඩි. අපිට ප්‍රවෘත්තියක් ගෙවුවත් ඒක බලන් ඉන්න ප්‍රමාණය වැඩි. එතකොට අපි කරන දෙයක් මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණය සහ පහසුවියක එළියට යවන්න නැත්තම කතාව. ඉතින් එහෙම බැලුවාම අපි මේ වෙලාවේ මං හිතනවා ඔස් TV එක මිනිස්සු පිළි අරගෙන තියෙනවා. මේ සති දෙක තුනට ලොකු පිළිගැනීමක් තියෙනවා කියලා මට පෞද්ගලික විශ්වාසයක් සහ අපි ඇත්තටම රිසර්ච් එක යන්නේ. පැතුම් නිකම්ම ගහන්නේ නෑ, දෙයක් ඉදිරිපත් කරන්නේ නෑ. හැමතිස්සෙම වෙබ්සයිට් එක කී දෙනෙක් විසිට් කරනවද, ප්‍රවෘත්ති කී දෙනෙක් බලනවද, එතකොට මේ වීඩියෝස් කොහොමද රීච් වෙන්නේ, මොනවාද කැටගරි, මොනවද ගහන්න ඕන නිවුස්. ඇත්තටම මාර ටීම් එකක් මගේ ඉන්නවා. මේ අපි හැමදේම බල බල තමයි මේ වෙලාවේ මාකට් එකේ ඉන්නේ. මොකද මාකට් එකේ ඉන්නේ ලොකු අය. ඒක අපි දන්නවනේ. ඉතින් ලොකු අයත් එක්ක අපිට 100%ක් පෑහෙන්න බැරි වුණත් අපි මේ ක්වලිටි එක මේන්ටේන් කරන්න උපරිම මහන්සියක් ගන්නවා.
0: චමිල, දැන් මම ඊළඟට අහන්න හිතපු ප්‍රශ්නෙට කලින් තව දෙයක් අහන්න ඕන කියලා මට හිතෙනේ. ඒ තමයි දැන් ඔබ මේ නම්බර්ස් ගැන කතා කරන මේ සංඛ්‍යාවලට බොරු කරන්න බෑනේ කොහොමත්. සංඛ්‍යාලේඛන කියලා කියන්නේ ඒවා තමයි දත්ත, ඒවා තමයි සත්‍ය. මේනකොට ඔස් ලංකා TV ඒ වගේම ඔබේ අනිකුත් ජාලාවේ තිබෙන අනිකුත් මාධ්‍ය කොටස්වලට කොපමණ සංඛ්‍යාවක් බැඳිලා ඉන්නවද? ෆලෝවර්ස්ලා විදියට, එහෙම නැත්නම් මේ වීවර්ස්ලා විදියට කොපමණ සංඛ්‍යාවක් විතර ඉන්නවද?
1: ඔක පැතුම් මම කිව්වා දැන් අපි ඔක ප්ලට්ෆෝම්ස් විදියට ගත්තොතින් මට මේන් ප්ලට්ෆෝම් එක මට කියන්න දන්නේ නැහැ. channel 31 එක හරහා කී දෙනෙක් අපෝ බලනවද කියන එක මට ඒ දත්තය හැරෙන්න. අනිත් ඒවා ගත්තොතින් normally අපි Facebook එකේ followers 275,000ක් ඉන්නවා අපේ. මම දැන් ශ්‍රී ලංකන් community එකේ meta rating එකක් ගන්න පුළුවන්. ඒකේ number එකට ඉන්නේ ඔස් ලංකා TV. ඉතින් එතකොට අනිත් පැත්තෙන් ගත්තම ඉන්ස්ටාග්‍රෑම් එකේ 15,000 වගේ ඉන්නවා. එතකොට TikTok එකේ 25,000 ඉන්නවා. අපේ වෙබ්සයිට් එක oslankatv.com එක සාමාන්‍යයෙන් 106ක් 109ක් අතර ප්‍රමාණයක් මාසිකට බලනවා. පැතුම් ඇවිල්ලා ප්‍රවෘත්ති බලනවා අපේ. මේ වෙද්දි මං හිතන්නේ ප්‍රවෘත්ති අපි 40,000ක් විතර ගහලා දිනවා. 40 ආටිකල්ස් 40,000ක් විතර ගහලා දිනවා පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙද්දි. ඉතින් එතකොට ඊට පස්සේ අපේ app එක තියෙනවා. app එක 10,000ක් download කරලා තියෙනවා. ඉතින් ඇප් එකිනුත් අපි හැමතිස්සෙම ප්‍රවෘත්ති දෙනවා. ඊට පස්සේ අපේ ඒ කට්ටියට ඒක බලන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ ඔස් ලංකා TV ගත්තොතින් ඔය වගේ ප්ලට්ෆෝම්ස් වෙබ්සයිට් එක ඇතුළු ගොඩක් ප්ලට්ෆෝම්ස් වල අපුව රීච් වෙනවා. ගොඩක් දෙනා බලනවා. YouTube එක තියෙනවා. ඒකේ 74,000ක් මං හිතන්නේ මේ වෙද්දි ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු ජාලයක් ඔස් ලංකා TV කියලා කියන්නේ. සංඛ්‍යා දත්ත වලින් ගත්තොත් ඔස් ලංකා නිවුස් කියලා වෙනම එකක් අපි මේන්ටේන් කරනවා. ඒකෙත් මං හිතන්නේ 30,000 වගේ ඉන්නවා. කොහොම හරි මිලියන 45ක 45ක් අද උදේ බලද්දී තිබුණ පැතුම් මිලියන 45ක් අපේ මාස 3ක Facebook reach එකක් තියෙනවා. ඉතින්
0: ඉතාමත් මිහිල සංඛ්‍යා දත්ත තමයි ඔබ ඉදිරිපත් කරන්නේ. දැන් මම අර ප්‍රශ්නය අහන්නම්. ඒ තමයි ඔස් TV. ඔස් TV කියලා කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙරෙන මාධ්‍ය ආයතනයක්. ඔබට දැන් තිබෙන අභියෝගය තමයි ඔබ තරං කරන්නේ ඔස්ට්‍රේලියාවේ තිබෙන අනෙකුත් දැවන්ත මාධ්‍ය ආයතන සමග. නම් වශයෙන් මතක් කරනවා නම් channel 7 වෙන්න පුළුවන් 9 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් ABC වෙන්න පුළුවන් ඔබ විශ්වාස කරනවද ඔබට මේ අයත් එක්ක තරඟ කරන්න පුළුවන් කියලා
1: එතරම්දි පැතුම් මෙහෙමයි තරඟ කරන්න කියන්නේ අපිට තියෙන්නේ ගොඩක් වෙලාවට අපිට වැඩි රිසර්ච් කරලා ඒගොල්ලෝ හදපු කන්ටෙන්ට් එක කියන්නේ කන්ටෙන්ට් සහ මේ රටේ කාලය තිස්සේ අවුරුදු ගාණක් හදපු දේවල් මේ බ්‍රෑන්ඩ්ස් කියලා කියන්නේ එතකොට අපිට ඒගොල්ලන්ගෙන් පාඩම් ඉගෙන ගන්න තියෙනවා මාර විදිහට අපි අපි හරි ආදුනිකයි අපි දැන් මේ පටන් ගත්තු ගමන් එතකොට ඒ උදවියගෙන් ගත යුතු ටිකක් තියෙනවා හැබැයි ඒකම අපි කොපි කරලා හරියන්නේ නැහැ අපි වෙන පාරක් හොයන ගමන් ඉන්නේ ඇත්තටම වෙන පාරක මේ මොකද තව ඔබ කිව්වාගේ ප්‍රධාන ගණයේ 7 හරි 9 හරි වේවා ඒ වගේ තව එකක් ඇවිල්ලා වැඩක් නැහැනේ පැතු එතකොට අපි අපේ මාවතක් හොයා ගන්න ඕන අපි මිනිස්සුන්ට සුවිශේෂී වෙන්න ඕන ඉතින් ඒක නිසා අපි සුවිශේෂී තනක්කට තමයි අපි ගමන් කරන්න හිතන්නේ අර දේවල් කොපි කරන්නේ නැතුව ඉතින් ඒක නිසා ඒක ඇතුළේ තමයි අපි මේ වෙලාවෙ ඉන්නේ හැබැයි ක්වොලිටි එක අතින් ගත්තොත් අපි ඒ උදවිය පාවිච්චි කරන ක්වොලිටි එකමද කියලා මම දන්නේ නැහැ උපරිම උත්සාහ කරනවා ඒ හැම පාටක ඉඳලා වර්ණක ඉඳලා අකුරක ඉඳලා ඒ හැමදේම මේන්ටේන් කරන්න උපරිම කන්ටෙන්ට් එකක ඉඳලා උපරිම ට්‍රයි කරනවා ඒක මේන්ටේන් කරන්න
0: චමිලා මේ ඔස් ටීවී මේක ශ්‍රී ලාංකිකයන්ට පමණක් සීමා වෙන මීඩියා චැනල් එකක් නෙමෙයි නේද මේක ශ්‍රී ලාංකිකෙන් ඔබට යන මීඩියා චැනල් එකක් විදිහට ඔබ ඉදිරිපත් කරන සූදානම් මං හරිද
1: ඔව් ඇත්තටම පැතුම් මේ කියන්නේ අපි ශ්‍රී ලාංකිකයන්ගෙත් එක කොට්ටාශයක් ඉන්නවා සමහරක් වෙලාවට අර මම ඔබට කිව්වේ අපේ දෙවෙනි පරම්පරාවේ දරුවෝ ගොඩාක් වෙලාවට එතනින් ඈත් වෙලා තිනවා තව අපේ බර්ගර් කියලා කණ්ඩායමක් මෙහෙම විල් ඉන්නවා ඒ උදවිය ගොඩක් වෙලාවට සිංහලත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය අඩුයි ඉතින් ඒ උදවිය ඉන්නවා එතනින් එහා ඇත්තටම අපේ අරමුණ ශ්‍රී ලාංකිකයෝ යම් කිසි පොඩි පර්සන්ටේජ් එකක් මේ මේකේ අපේ මේ වගේ ගත 15ක් 20ක් වගේ තමයි අපි ශ්‍රී ලාංකිකයෝ මෙතන නියෝජනය කිරීම බලාපොරොත්තු වෙන්නේ එතනින් එහා අපි අනිකුත් අයව තමයි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයෝ කොහෙත්ම පදනම් කරගන්න නැහැ මේ ඔස්ටිවි කියන එක ඇතුළට අර අපේ මං කියන්නේ මේකට යූ සිංහලට පාවිච්චි වෙන්නේ නැති උදවිය කොට්ටාශය 10 15 අරගෙන ඉතුරු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියන් අනිකුත් කල්චරල් වල කට්ටියව එකතු කරගන්න
0: හොඳයි චමිල බොහෝ වෙලා අපි කතා කළා අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔස් ටීවී එකටත් ඒ වගේම ඔස් ලංකා ටීවී මාධ්‍ය මුළු ජාලයටම අපිට තවත් බොහෝ කාලයක් මේ ඉතාමත්ම ඉහළ ගණයේ සේවාවක් සපයන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවයි කියලා. ඒ වගේම ඕනම් වැඩක් කරනකොට ගල් මුල් එනවා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ වගේම මල් පොකුරුත් එනවා මේ මොහොතේ මං හිතනවා ඔබට බොහෝ දෙනෙක් ඇති ඔබත් සමග අත්වල් බැඳගෙන මේ ගමන යන්නට ඔබට ශක්තියක් වෙච්ච අය. ඒ අය මතක් කරලා අපි ඔබට සමුදෙමු.
1: අනිවාර්යෙන් අනේ බොහොම ස්තුති පැතුම් ඒ අතර ඉන්න කෙනෙක් තමයි හැමදාමත් ඔබ. ඒක මතක් කරන්න ඕන. මතක් කරන වැඩි හරි ලස්සනයි ෂෝක් කියලා. මොකද ඒ වචනයක වටිනාකම හරි අමාරුයි. මොකද ඇත්තට මේ වගේ මෙල්බන් සමාජය ඇතුලේ අර අපි කියනවා සමහර හිත පිරිසිදු නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා කියලා. මේ වගේ කමියුනිටි එකක් ඇතුලේ සමහරක් වෙලාවට අපිට කියන දේවල්, ඇහෙන දේවල් තියෙනවා. හැබැයි ඌවා පස්සේ ගියොත් කිසි දවසක කිසි දෙයක් කරන්න බැහැ නේ පැතුම් මේක අපි
0: දන්නවනේ.
1: ඉතින් ඒක නිසා ඒ ඇහෙන කතා පැත්තකින් තියලා ඉතින් අර හොඳ මිනිස්සු ටිකක් ඇත්තට වටේ ඉන්නවා. පැතුම් මේක කවදාවත් කියන්න බෑ. මොකද ඒ මිනිස්සු හින්දා තමයි ඇත්තට මේක මෙහෙම බිල්ඩ් අප් වුනේ. මගේ ව්‍යාපාරය ඇතුළේ තියෙන රිලේෂන්ෂිප් බිස්නස් එක ගන්න මේ ඇත්තටම. මගේ ස්පොන්සර්ස්ලා හිතුවත් හැමෝම මෙයා මේ සල්ලි අරන් වැඩ කරන මිනිස්සෙක් නෑ. එතන හැම තැනම තියෙන රිලේෂන්ෂිප් එක. ව්‍යාපාරෙත් අපි ආදරේ එයාගේ එයත් අපිට ආදරේ දී වගේ දෙයක්. ඉතින් ඒ වගේම ඔයාටත් බොහොම ස්තුතියි. හැමතිස්සෙම හැම දෙයක්ම දැක්කොත් ඔයා ආගේ කරනවා කතා කරනවා. චමිල මේක මෙහෙම වුණා නම් හොඳයි නේද කියන අපි අඩුපාඩුවක් දැක්කොත් කතා කරනවා. Thank you very much. ඒක ඉතින් අර හදවතින්ම කියන කතාවක්. බොහොම ස්තුතියි අදත් ඒ විදිහටම මේ ආගේ කිරීම කරන්ද ආව එකතු කරගත්තට.
0: චමිල ආයමතතාවක් ඔබට අපි සුප්‍රාර්ථනා කරනවා මේ ගමන යන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවයි කියලා. අපි ස්වර්ණ FM විදිහටත් පෞද්ගලික මම කනිෂ්ක ඔබත් එක්ක නිරන්තරයෙන්ම අත්වැල් බැඳගෙන ඔබේ ගමනට පුළුවන් තරම් විදිහේ ශක්තියක් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි. පැතුම් කනිෂ්ක දෙන්නට. Thank you.
0: වෙලාව 9:31.

0: පෙළවර 9යි විනාඩි 33යි ආයමත තවක් අපේ ලංකාවේ තොරතුරු මේ කතා කරන්නට සූදානම් වෙන්නේ දැන් කණිත් එක්ක අපි අර ජනාධිපතිතුමාගේ චන්දරැස්වීම එහෙම නැත්නම් අපි එහෙම කියන්න හොඳ නැහැ අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් තිබුණු ජන හමු පිළිබඳව තමයි කතා කර කර හිටියේ ඒ වෙලාවේදී එතුමා කරපු ප්‍රකාශයන් පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් අහනවා මේ ඇයි හොඳ පැති අපිට අහු නැද්ද කියලා. ඇත්තටම අහු නොහොඳ පැතිත් නැතුව නොවේ. නමුත් අර ගොඩක් කාලවලට මාධ්‍ය කතා කරන්න උත්සාහ කරන්නේ කණි මේ කන්ට්‍රොවර්ෂල් දේවල්නේ. ජනාධිපතිතුමා මේ එදා කරපු ප්‍රකාශවල එකක් මතක් කරන්න ඕනේ මේ බේරුවල ඉඳලා බුලත්සිංහලනේ. එච්චර දුරක් නෑ මං හිතන්නේ. හැබැයි බේරුවලට ඇඳන් ගිය කමිස නෙමේ බුලත්සිංහලට යනකොට ඇඳන් ගින් පොඩ. ඒකනත් හිතලා තියෙනවා කමිස දෙකුත් මාරු කරගෙන තියෙනවා මේ රසීමෙන් රසීමට. කවුරු හරි මේ වෙලාවේ ඉතාමත්ම හොඳට එතුමාට උපදෙස් දෙනවා කියලා අපිට හිතෙනවා. ටිකක් අර ඉස්සර වගේ නෙමේ. දැන් ඒ රූපය ගැනත් මං හිතන්නේ ටිකක් කන්සර්න් වෙන්නදී. නමුත් එතුමා කරපු ප්‍රකාශ කිහිපයක් පිළිබඳව මහත් වූ ආందోళනයක් පසුගියදා සමාජ මාධ්‍ය තුල අපි දැක්කා. පළවෙනිම කාරණාව තමයි මේ අපේ රෝහල් පද්ධතිය පිළිබඳව කරපු කතාව. අපේ රෝහල් පද්ධතිය ඇත්ත. ඒ කියන්නේ ඉතාමත්ම කාර්යබහුලයි, ජනාකීර්ණයි සහ සමහරලාට අපිට ඉල්ලුමට සැපෙම දෙන්න බැරුව ඇති කියලා මා විශ්වාස කරනවා. හැබැයි එතුමා ප්‍රකාශයක් කරනවා. ඉතාමත් මික්මනින් මේ රෝහල් වලට ඇතුළත් වීමට નિયમિત රෝගීන් තමන්ගේ පුද්ගලික වෛද්‍යවරයාගේ නිර්දේශයක් මත පැමිණිය යුතුයි. එහෙම නැත්නම් අපි රෝහල් වලට ගන්නෙ නැහැ කියලා. ඒක පිටරටවල් වලත් කරනවා කියලා එතුමා අදහස් කරන්නට ඇති. එතුමා එහෙම කිව්වේ නැහැ. මොකද එතුමා කරන හැම දෙයක් ඔබට මතක ඇති. ඕස්ට්‍රේලියාව ඇවිල්ලා කිව්වා ඇම්බියුලන්ස් දෙකක් හෝ තුනක් එන කතාවක් කිව්වා. ඉතින් මේ වගේ කවුරුන් හෝ යම් කිසි විදිහකට එතුමාව මේ පිළිබඳව දැනුවත් කරනවා ඇති. නමුත් මේක ලංකාවට කතරම් දුරට බලපානවද ලංකාවට කතරම් දුරට ගැලපෙනවද කියන කාරණා පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතුමා කව පොලේ යනකොට නිකන් ඕනෑවට පාවට ස්පිරිතාලට යන අය ඉන්නෝ. ඒ නිසා එහෙම නෙමෙයි ඉස්සරහට අපි මේ ක්‍රමේ නැති කරලා තමන්ගේ වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් අරගෙන එන අය පමණයි රෝහල් වලට ගන්න කියලා. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියන එක තමයි මගේ තියෙන ගැටලුව. එකක් බෙහෙත් නැද්ද? එහෙම නැත්නම් අපේ රෝහල් පද්ධතියේ සේවක සංඛ්‍යාවේ ප්‍රශ්නයක් තිබෙනවාද? වෛද්‍යවරු අඩුද? අනිත් සේවක යන් අඩුද? එහෙම නැත්නම් රෝහල් වල තිබෙන පහසුකම් අඩුද? මෙන්න මේ කාරණා අපි කතා කරන්නට ඕනේ. එහෙම නැත්නම් දැන් අපි යනවානේ පුද්ගලික තමන්ගේ පුද්ගලික වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා රෙෆරල් එකක් ගන්න එහෙම නැත්නම් නිර්දේශයක් ගන්න කියලා කියනවා නම් එහෙම කරන්න අපේ ජනතාවට හැකියාවක් තිබෙනවාද? දොස්තර කෙනෙක් කම්මිනනවා කියලා කියන කීයක් හරි ගෙවන්න ඕනේ? අපේ රටේ පුද්ගලික වෛද්‍ය සායනවල නොමිලේ වෙදහෙතකම් කරන්නේ නැහැනේ. එතකොට ඔවුන් කීයක් හරි ගෙවන්න ඕනේ? එතකොට එහෙම ගෙවලාද මේ නිර්දේශය ගන්නට ඕනේ? එතුමා එතනදී මතක් කිරීමක් කරනවා ඉදිරියේදී ප්‍රජා සායන කීපයක් ඇති කරන්න උත්සාහ කරනවා කියලා. හැබැයි දැනුත් ප්‍රජා සායන තියෙනවා, දැනුත් ග්‍රාමීය රෝහල් තියෙනවා, දැනුත් දිසා රෝහල් තියෙනවා. එතකොට මේවා ගැන එතුමා කතා කරන්නේ නැහැ. මේ සමස්ත කාරණාවම අරගෙන අපි කතා කර මොකද බොහෝ අය මේට පක්ෂව කතා කරනවා වගේම විපක්ෂව කතා කරනවා. ඒ විතරක් නෙවෙයි වෙන රටවල ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අය බොහෝ දෙනෙක් කියලා තිබුණා අපෙත් මෙහෙම තමයි තියෙන්නේ. ජපානයේ ඉන්න මහත්තයෙක් කියලා තිබුණා අපෙත් මෙහෙම තමයි තියෙන්නේ. එංගලන්තේ ඉන්න අපෙත් මෙහෙම තමයි තියෙන්නේ කියලා. හැබැයි මේක ලංකාවට කොතරම් දුරට උචිතද කියන කාරණාව සහ බොහෝ අය කොලේ හංගලා ගහනවා. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩ කරන අපි දන්නවා කොහොමද මේ වෙදේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එතකොට මේකෙන් සාමාන්‍ය ජනතාවට කොතරම් සහනයක් ලැබේද? ඒක අපේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට කොතරම් විදියට ප්‍රායෝගික කරන්න පුළුවන් කාරණාවක්ද? ඔබට බාරයි.
1: ඔව් මම හිතන්නේ මේ පැතු මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාම උත්තරේ දන්න එකක් ඔය කිව්ව මොකද ඔයා සෞඛ්‍ය ශාස්ත්‍රයේ පූර්ණ කාලීනව රස්සා කරන කෙනෙක්. ඒ නිසා මේ මම හිතන්නේ ඔයාලට දැනුමක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා, ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය තියෙන කියුබාවේ කියලා තමයි WHO එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ තියෙන ක්‍රමය, ඒගොල්ලන්ගේ මේ රෝහල් පද්ධතිය අතිශය නවීකරණය වෙලා ඒ බිල්ඩින් විලියම් බැලුවාම මේ එච්චර නිකන් මේ ලස්සන දේවල් නෙමෙයි තියෙන්නේ. දහවනවලට ගියොත් එහෙම ඒ තියෙන රෝහල අපිරිසිදුයි. හැබැයි යන රෝගියාට මුදල් ගෙවිකින් තොරව ප්‍රතිකාර අරගෙන ඉන්න පුළුවන් සහ ඔවුන්ගේ තියෙන මේ රෝගීන් මැඩපැවැත්වීම සඳහා වූ යම්කිසි ක්‍රියාවලියක්. ඒ කියන්නේ දැන් ඔය ඩෙන්ගු මඳුර සම්බන්ධයෙන් එහෙම ලංකාවටත් අර කීටෙක් දුන්නානේ. ඉතින් ඒගොල්ලන්ගේ තියෙනවා මේ මම දැක්ක හවන්වලදී ඒගොල්ලෝ මේ සාමාන්‍යයෙන් පිරිසුදු කරන විදිහවල් සහ ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ ජනතාවගෙන් හතර දිනකට එක වෛද්‍යවරයෙක් ඉන්නවා. කියුබාවේ තියෙන තත්ත්වය තමයි කියුබාව මේ ඩොක්ටර්ස්ලා දකුණු අප්‍රිකා රටවල සහ ලතින් ඇමරිකා රටවල වලට ඒගොල්ලෝ මේ ඩොක්ටර්ස්ලව රටේ හදලා ඒ කියන්නේ ගන්නලා වෙන රටවලට යනවා. කොරෝනා වෙලාවෙත් ඉතාලියට ගියෙත් කියුබාවේ දොස්තරවරු ටිකක්. ලංකාවේ ඩෙන්ගු මර්ධනය සම්බන්ධයෙන් වුණත් කියුබාව මැදිහත් වුණා. ඒ කියන්නේ ඒක සමාජවාදී ඇතුලේ මානවයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන මේ කොයිතරම් දුරට එකට පළවෙනි තැනක් දෙනවද කියන කාරණාවත් අපි කතා කරන්න ඕන දෙයක්. ඇමරිකාවේ ඉන්න බොහෝ අය තමන්ගේ හෘද සත්කම් කරගන්න කියුබාවට එනවා. මොකද හේ ඒකලන්ට කරගන්න සල්ලි නෑ. කියුබාවේ තියෙනවා අපි තුවාල වලට බෙහෙත් දාන්න සල්ලි ගන්නේ නැහැ කියලා සටන් මේ පාටයක්. ඒ කියන්නේ අපි ඔබ තුවාල වලට බෙහෙත් දාන්න සල්ලි ගන්නේ නැහැ කියලා. ඒගේ උන්ගේ කතාව තියෙනවා. චේගුවර කියන්නේ දොස්තර මහත්මෙක්. ඉතින් අපේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේවීර ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා දොස්තර වරිින්ද තමයි රුසියාවට ගිහින් ඉගෙන ගන්න. ඒ නිසා අපිට සෞඛ්‍ය ගැන කතා කිරීමේදී ඓතිහාසිකව සහ මේ යම්කිසි බලපෑමක් කර හැකි තත්ත්වයක් තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය ගත්තොත් එහෙම ලංකාවේ සෞඛ්‍ය මේ කොවිඩ් එකේදී අපි ළඟදී මෑත කාලයේ අත්දැකීම් දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපි කොච්චර මේ උඩ දේශපාලන විවේචන තිබුණත් ලෝකයේ කොවිඩ් වලින් ජයග්‍රහණය කරපු රටවල් ඒ කියන්නේ ඒකට අභියෝගයට මූණ දුන් රටවල් අතර ලංකාව නව ශ්‍රීලන්තය සහ ඕස්ට්‍රේලියාව හිටියා කි මේ ඩැනිල් ඇන්ඩ්‍රූස් අපිට අමතක කරනවා. ගොඩක් අවිවිචන කරනවා, ගොඩක් රටනාය වුණා, අපි දැන් ඒවා තමයි ගෙවන්නේ. හැබැයි ඩැනිල් ඇන්ඩ්‍රූස් ඇහිලා කිව්වා මට ප්‍රොෆිට්ස් වලට වැඩිය මට මිනිස්සු වටිනා පීපල්ස් කියන එක තමයි ඔහුගේ පළවෙනි සාකච්ඡාව. ඔහු අර ඔහුගේ අර මහන්සියලා ආපු මතකෙන උදේට කතා කරන්නේ. ඉතින් ගොටගේ කාලේ වුණා, ගොටබේ රාජපක්ෂේ කාලේ වුණත් ඒ ලංකාවේ තිබුණ විසුරුණු සෞඛ්‍ය පද්ධතිය ගොඩක් උදව් කරා මේ කොවිඩ් වලින් අපේ රටේ ජනතාවගේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න. ඒක වාමාංශික ව්‍යාපාරයේ මෙහෙත් වාමාංශික ව්‍යාපාරයේ මැදිහත් වුණා. මොකද ඔබට මතක ඇති මෙහෙත් අන්ත දක්ෂිණාංශයේ කල්ලි රට වහනට විරුද්ධව පෙළපාලි ගියා නේද? ඒක වම තීරණය කරානේ අපි මාස් දාන්න ඕනේ, අපි මේ වැඩ කරන ජනතාවගේ ජීවිත ආරක්ෂාව රැක ගන්න ඕනේ කියලා. ලංකාවෙත් එහෙම තමයි. අසිරි හදවත් කියලා අපි ප්‍රොජෙක්ට් එකක් කරා.
0: අපි ලංකාවේ පොඩ වෙනස් නේ කණි.
1: නෑ නෑ ලංකාවෙත් එහෙමම තමයි උනේ. අසිරි හදවත් කියලා අපි ප්‍රොජෙක්ට් එකක් කරා. ඒකෙදි අපි ආදාහනගාර පවත්වාගෙන යන්න ගියා. මාස් මහල දුන්නා, ගොඩාක් වැඩ කරා. ඒ වගේම මාධ්‍යවලින් ප්‍රචාරු වෙන්නේ නැහැ. මෙහි ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොඩාක් ජනතාව අපිට උදව් කරා සල්ලි ඇරියා. අපිට පාණ්ඩ ගන්න. ඉතින් එහෙම වැඩ ගොඩාරියක් කරගෙන ගියා.
0: නෑ දැන් ඔබ අසිරි හදවත් ගැන කතා කරන්නේ ලංකාවේ මේ කොවිඩ් හින්දා අපි දැන් මේක පොඩ්ඩක් එහාට යනවා අපි සාකච්ඡාව. නමුත් අපිට මතකයි කොවිඩ් තියෙන වෙලාවේදී ජනතා මුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් පාර්ට බැහැලා එක වෙලාවක් කියනවා රට වහපියව් කියලා. රට වහම පස්සේ කියනවා අරබියව් කියලා. ඊට පස්සේ මට මතකයි ගුරු උද්ඝෝෂණ පැවැත්වුණා මේ එළියට යන්න එපා කියද්දි ගුරුවරු දහස් දහස් ගණක් පාර්ට ගෙනල්ලා තිබුණා. සෞඛ්‍ය සේවය අය දහස් දහස් ගණක් පාර්ට ගෙනල්ලා තිබුණා. ඉතින් මේ වෙලාවේදී උදව්වක් කරනට වඩා මේක කොහොම හරි කරලා මේ කඩාවට්ටන්න නෙමෙයි දවුන් උත්සාහ කරේ.
1: නෑ මෙහෙමයි දැන් ඒ උද්ඝෝෂණ කරා. මොකද හේතුව තමයි උද්ඝෝෂණ කරන්න ඕනේ. ඒ වැඩ කරන අතර ඒවට මුවා වෙලා ආණ්ඩුව වෙනුවෙන් ගේම් ගහන්න හදනවානේ. පඩි වැඩි කරන්න නැති ඒවා පුසස් වීම දෙනවා. ඒක ප්‍රශ්න කීපයක් තිබුණා. ඉතින් අපි දැන් කොවිඩ් කතාවට යන්නේ නැතුව මෙහෙත් උද්ඝෝෂණ මෙහෙත් උද්ඝෝෂණ තිබුණා. මෙහෙ මතකයි නේද අපි මේ මෙල්බන් වලත් උද්ඝෝෂණ ලෝකෙ හැමතැනම තිබුණා කොවිඩ් එක තියෙන වෙලාවේ. ඉතින් ඒ
0: අපි කොවිඩ් එක තියෙන වෙලාවේ මෙල්බන් වල
1: මෙහෙත් තිබුණා. මෙහෙත් තිබුණා ඇමරිකාවේ තිබුණා. ලෝකෙ පුරාම කොවිඩ් වෙලා උද්ඝෝෂණ තිබුණා. නැත්නම් නැහැ. උද්ඝෝෂණ කිරීම කියන එක කොහෙවත් ලෝකෙ නැවතිලා තිබුණේ
0: නැහැ. මට කියන්න බෑ කොවිඩ් වෙලාවේදී මෙල්බන් වල කොහෙද උද්ඝෝෂණ
1: තිබුණේ? අතිශය විශාල ප්‍රමාණයක් තිබ්බා. මට දැන් එකින් එක කියන
0: මෙල්බන් වල
1: එකතු වෙලා කරලා තිබුණා උද්ඝෝෂණ මේ ලෝකෙ හැමතැනම උද්ඝෝෂණ ගියා. ඒ කියන්නේ ඒ පෙරටුගාමි සමාජවාදී පක්ෂත් උද්ඝෝෂණ කරා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට අසනීප තත්ත්වයන් තිබුණා කියලා, යුද්ධ තත්ත්වයන් තිබුණා, මිනිස්සු උද්ඝෝෂණ නොකර ඉන්න ඉල්ලීම් සටන් කරන එක දිනා ගන්න. මම කියේ කිරි එක නෙමෙයි. ඒ සාර්ථකත්වය සඳහා ලංකාවේ තිබුණ විසුරුණු සෞඛ්‍ය පද්ධතිය. විසුරුණු සෞඛ්‍ය පද්ධතිය ඉතාමත්ම හොඳින් උදව් කරා සහ සෞඛ්‍ය සේවක කැපවෙලා වැඩ කරා. ඉතින් ඔය ජනාධිපතිවරයා කතාව එන්නේ, මේ ඕ කියනවනේ අර අසනීපයක් වුණොත් එහෙම ජීපී කෙනෙක් කියන්නේ තමන්ගේ පෞද්ගලික වෛද්‍යරේ කරා රිසිට් එකක් අරගෙන එහෙම නැත්නම් ඔහුගේ
0: නිර්දේශයක්
1: මත තමයි ස්පීතාලට යන්න ඕනේ කියන කතාව. ඕක 1971 එන්නම් පෙරේරා. ඒ කියන්නේ සමගි පෙරමුණ කාලෙත් තව කතාවක්. එතකොට ඔය සමගි පෙරමුණේ මේ එන්නම් පෙරේරා මේ විශ්වජන පනතක් වගේ එකක් ගේනවා පාර්ලිමේන්තුවට. කඩේ යනකොට මේ පොළේ යන මිනිස්සු ඇහිල්ලා බෙහෙත් ගන්නවා. ඒක දීනියා කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. ටවුමට එනවා. ආවට පස්සේ ඒගොල්ලෝ බෙහෙත් ගන්නවා. ස්පීතල් වල එදා දවස් වල ගොඩක් බිසි නිසා අපි අර ඔයාලට මතකද දන්නේ මේ 725ක මුද්දර රතුපාට මුද්දරයක්. ඒ මුද්දරයක් දාලා තිබුණා මේ ඒ මුද්දරේ ගහලා තමයි යන්න ඕනේ. එකින් යම් කිසි දින් අර රෝගින් යන එක නවතුන ඔකට ලොකු විචනයක් තිබුණා ඒ කාලේ ඔය ශ්‍රීමා වණ්ඩාරන ගාණ්ඩු කාලේ අපිට මතකයි 725 මුද්දරේ ගැනත්. ඒ කියන්නේ ඉකොනොමිලේ සෞඛ්‍යයට කරපු මේ ඒක අහිමි කිරීමක් හැටියට තමයි තිබුණේ. ඉතින් ඒක මේ 1970 දශකයේ තිබුණු ප්‍රශ්නයක්. අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා වෙන්න බොහෝම ඉස්සර කාලෙකත් අනුරාධපුරයේ වගේ මට මතක හැටියට කොමරුවේ රැස්වීමකදී හු ඔය කතාව ওই විදිහටම කියනවා. ඕකේ කට් ඇන් පේස් ওই විදිහටම මිනිස්සු මේ පොලේ යනවා රවුමට ආපෝ නිකන් යන ගම් බෙහෙත් තරයි යනවා කියන කතාව ওই විදිහටම කියනවා. සමහර YouTube එකේ හම්බුනොත් ඒ පරණ කතාවත් හොයාගෙන බලද්දී මේක අලුත් දෙයක් නෙමෙයි කියන්නේ. කියන්නේ එකක් තමයි ඔය ලංකාවේ දැන් මගේ සහෝදරය වෛද්‍යවරයෙක් නිසා දන්නවා. ඔහු කියන්නේ දැන් බෙහෙත් ගන්න එන අය සමහර අසනීප වලට නෙමෙයි එන්නේ. ඒ කියන්නේ ඒවා මේ ස්වභාව ධර්මෙම හැදිලා එහෙම අහිමි වෙලා නැති වෙලා යන වෛරස් රෝග පුංචි දේවල්. ඉතින් ඇගේ අමාරුවක් තිබ්බම කැස්සක් දුන්නාම ඇහිලා බෙහෙත් ටිකක් ගන්නවා. බෙහෙත් ටිකක් දුන්නේ නැත්තම් ඒ දොස්තර මහත්තයත් වැඩක් නැහැ කියලා තමයි මතේ තියෙන්නේ. බෙහෙත් දෙන දොස්තර තමයි හොඳ දොස්තර. දැන් අපේ ද ඕස්ට්‍රේලියාවේ ද වෙලා තියෙන අපි දොස්තර කෙනෙක් හම්බෙන්න කියලා පස්සේ ආ බෙහෙත් දෙන්නේ නැහෙනේ. එයා රෝගය ගැන විස්තර අහලා පරීක්ෂණ කරන්න කියලා අපිට හිතට ධෛර්යයක් දීලා තමයි ඒගොල්ලෝ මේ වැඩේ ඉවර කරන්නේ. ඊට පස්සේ තමයි අපිට නිර්දේශයක් දෙන්නේ හරයිට් වා මේ අහවල් තැනට යන්න මේ විශේෂඥ හම්බෙන්නේ මොනද ස්පීතාලට දෙන්නේ සා. හැබැයි හදිසි අවස්ථාවකදී අපිට ඇම්බියුලන්ස් එකේ යන්න පුළුවන් රෝහල පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ලංකාවේ විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ සුවසැරිය නිසා අපිට නොමිල යන්න පුළුවන්. දැන් මෙහෙනම් අපි ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. අපි දැන් ඇම්බියුලන්ස් එකේ ගියොත් එම හදිසි මෙහෙදී ඔය ඇම්බියුලන්ස් දෙකේ තුනේ කතා නෙමෙයිනේ
0: අඬු දෙකක් આવොත්
1: 2500ක් ගන්න වෙනවා. එන එකක් තමයි රින් ගෙන්න ගත්තට පස්සේ ගොල්ලොත් වෘත්තීය සටන් එක්ක යන්නේ. ඒගොල්ලෝ වෘත්තීය සටන් එක්ක යන්නේ. මේ ඉතින් ඒ දවස්වල ඒ එකට ගෙවන්න වෙනවා. දැන් ලංකාවේ ඒක නැහැ. ලංකාවේ මේ සුවසැරිය නිසා අපිට නොමිලේ සෞඛ්‍ය ඇම්බියුලන්ස් පහසුකමක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ පහසුකමක් තියෙනවා. ඊළඟ තමයි
0: ඉතින් කණි ලංකාවේ දැන් සෞඛ්‍ය සේවය නොමිලේ මෙහෙ කොහෙවත් නොමිලේ අපිට සෞඛ්‍ය සේවයක් ලැබෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් අපිට මෙඩිකේ තියෙන්නට ඕනේ. මෙඩිකේකටත් අපි ටැක්ස් වලදී ගෙවනවා යම් කිසි ප්‍රමාණයක්. ඔය මොන නැත්නම් අපිට මේ පුද්ගලික මේ රක්ෂණයක් තියෙන්න ඕනේ.
1: ඔව් ඒක තමයි. දැන් ලංකාවේ ඊට අමතරව දැන් පොදු කියන්නේ පබ්ලික් හොස්පිටල්ස් හැම දිස්ත්‍රික්කෙම දැන් මෙහි ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ ඉස්පිරිතාල කීයක් තියෙනවද නිකන් ගණන් හදුවොත් අපි අතේ ඇඟිලි ගන්නටත් වැඩිය ආඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔය වැඩ කරන එකයි ඔය හතර පහ තැනක තියෙන දුර නේද?
0: ඒ
1: කියන්නේ හැම හන්දියකම නැහැනේ. දැන් එහෙම නැහැ. ලංකාවේ දිස්ත්‍රික් රෝහල් තියෙනවා, ප්‍රාදේශීය රෝහල් තියෙනවා,
0: ග්‍රාමීය
1: රෝහල් තියෙනවා, විසුරුණු සෞඛ්‍ය පද්ධතියද. එතකොට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය අධ්‍යාපනය දොස්තරුන් නොමිලි අධ්‍යාපනය ලබා දීම කියන කාරණාව ලෝකේ රෝල් මොඩල් එකක් හරියට පිළිගන්නේ.
0: දොස්තරුන් විතර නෙමෙයි මුළු හෙද සේවිකාවන්
1: සේවක හැමෝම අධ්‍යාපනය ලබා දීම සහ ඒ සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ඒකේ තියෙන මේ අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ලෝකේ රෝල් මොඩල් එකක්. ඒක දැන් ඔබ අන්තර්ජාලයට ගිහලා සෝදිසි කරලා බැලුවොත් එම ඒක යම් කිසි දෙයකින් ලෝකේ පිළිගන්න ක්‍රමයක්. ඉතින් ඒකට අතිවිශාල මුදලක් වැය කරන්න ඕනේ. සහ ඊළංකාරණ තමයි සෞඛ්‍ය කියන්නේ. විශේෂයෙන්ම මේ බෙහෙත් නිෂ්පාදනය රක්ෂණය අවිවායුධ සහ බෙහෙත් නිෂ්පාදනය කියන්නේ මාෆියා එකක්. ඒක ඇහිලා වෙනම කියන්නේ මිනිසුන්ගේ දුක බය කරලානේ රක්ෂණය විකුණන්නේ. ඒ වගේ ලෙඩ වලින් තමයි බෙහෙත් විකුණන්නේ. ඉතින් ඒක ලොකු මාෆියාවක්. ඒ කියන්නේ අපි ඕන තරම් දන්නවා මොකද්ද මේ බෙහෙත් වලට මේ බෙහෙත් හදාගන්න බෙහෙත් විකුණ ගන්න කරන උපක්‍රම රෝග බෝකරණ එක පවා කරන ඒ බහුජාතික සමාගම්. ඉතින් ඒවා ගැන ඉතිහාසය ඕන තරම් සාක්ෂි තියෙනවා. ඉතින් මේ සියල්ලමත් ඇසේ අතිවිශාල මුදලක් රජයේ විසින් වැය කරලා ලංකා නිදහස් සෞඛ්‍ය සේවයක් අරගෙන යනවා. ඉතින් මට ඒක ටිකක් පැහැදිලි නෑ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මේ ඒද සාමාන්‍යයෙන් කියනවනේ ගමේ නිකන් අපි කියන්නේ ගොඩ වේදකම් කියලා. දැන් ඔය මොකක් හරි මේ ගියාමවරුවක් આવොත් එවගෙන ඔන්න කොත්තමල්ලි ටිකක් බීලා පොඩ්ඩක් දුන් අල්ල මුදිය ගන්න පොරව ගන්න එතකොටක් හරියයි කියලා. මම හිතේ ඒ ප්‍රකාශය ඉතින් ඔහු ඒක තමයි කිව්වේ කොත්තමල්ලි ටිකක් ගිහලා පොඩ්ඩක් රෙස් කරලා ඉවරලා මේ හැම එකටම ස්පිරිතාල යන්න එපා කියන එක. ඉතින් ඒකේ ඒක අර එන්නම් පෙර කියපු කතාව හරියයි. ඒ කියන්නේ පෙර කියන්නේ 1971 දී 72 දී මට මතක හැටියට ඔහු ඒ ප්‍රකාශ කරලා තියෙනෙත් මේ ඊනියා ලෙඩ්ඩු කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා. ලොකු මුදලක් අපි වැය කරනවා මේ නිකන් යන ගමන් ස්පීතාලට ගොඩ එනවා කියන එක. මේක මේ කියන්නේ මේ
0: ඇත්තට මේ වෙනවද? ඒ කියන්නේ දැන් මම දැන් අපි දන්නවනේ කණි දැන් සාමාන්‍යයෙන් අපේ රටේ රෝහලකට ගියාම ගිය ගමන් බෙහෙත් දෙන්නේ නැහැ නේ. යම්කිසි කරදර රැසකට මුහුණ දෙන්න වෙනවා පොලිමේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් වේටින් ලිස්ට් එකක් තියෙනවා. එතන ඉඳලා බොහොම දුරු කතර ගෙවාගෙන තමයි සමහර අය යන්නේ ඒ ස්පිරිතාලයකට. එතකොට එහෙම නිකන් ජොලියට කවුරුත් ඉස්පිරිතාලේ යනවාද නිකන් කැස්සක් හැදිච්ච ගමන් වගේ එහෙම නැත්නම් උණක් හැදිච්ච ගමන් වගේ කියලා මිසක තමන්ගේ ඇඟට මෙහි තියෙන බැරරුම්කම බරපතලකම දැනුණාම නේද කෙනෙක් ඉස්පිරිතාලේකට යන්නේ
1: ඔව් නෑ එහෙම නැහැ මම මගේ සහෝදරය වෛද්‍යුරි නිසා මම දන්නවා එහෙම නැහැ කියන්නේ දැන් අපි මෙහෙ ගියහම අපිට තේරෙනවනේ දෙයක් අපිට දැන් මෙහෙ වෛද්‍යවරයෙක් හම් වෙන්න ගියහම ඔහු අපිට බෙහෙත් දෙනට වැඩිය කියන්නේ රෝගය පිළිබඳ විමර්ශනයක් කරලා කියනවා රයිට් ඔයා මෙන්න මේ වගේ පරිස්සම් වෙන්න මේ විදිහට කරාම මේක හරියයි බොහොම කලාතුරකින් කියන පැනඩෝල් ලැබුණ මගේ වෙනද නාමයක් කිව්වා සන් පැරසිටමෝල් ලැබුණා එහෙම කියලා
0: අනේ එතන තමයි තියෙන ප්‍රශ්නේ
1: ඔව් එතකොට එහෙම එකක් බොහොම කලාතුරකින් කියනවා දැන් නම් මේනකොට යන්න ඕනෙත් නැහැ දැන් අපිට ටෙලි හෙල්ත් තියෙනවා දැන් ගොඩක් අය දැන් මං හිතන්නේ AI එකනොත් මේ
0: පොඩි බාධාවක් කරන එකට හේතුව තමයි තව විනාඩි 10ක් විතර අපිට තියෙන සමා වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් සමහර වෙලාවට කනේ දැන් අපිට ලෙඩක් තියෙනකොට අපි මේ හැමෝම වෛද්‍යවරු නෙමෙයිනේ අපි හැමෝම සෞඛ්‍ය ශාස්ත්‍රීන් අය නෙමෙයිනේ අපේ ගම්වල ඉන්න අයට ලෙඩක් හැදිච්ච ගමන් ඒ අය බය වෙන්න පුළුවන් ඒ අයට කොත්තමල්ලි ටිකක් බොනවට වඩා ඒගොල්ලෝ විශ්වාස කරනවා දොස්තර මහත්තයෙක් හම්බෙලා ඒ ලෙඩේ ඇත්තට මොකක්ද හැදිලා තියෙන්නේ පරීක්ෂණයක් කරන්න ඕනේද මේක නිකන් හෙම්බිරිස්සාවක් විතරද එහෙම නැත්නම් මේ කොවිඩ්ද හැදිලා තියෙන්නේ අපි දන්නේ නැහනේ උණක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක නියුමෝනියා වෙන්න පුළුවන් ඒක මේ නිර්ණය කරන්න මිනිසුන්ට බැහැනේ හැබැයි මිනිසුන්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ට හැදෙන කැස්සට උනත් ඒ තමන්ගේ ඇඟටනේ ඒක දැනෙන්නේ ඒ දැනීම අපිට අව탁සිරු කරන්න බෑ ආක කැස්සක් නේ තියෙන්නේ ඒකෙන්ද කොත්තමල් ටිකක් බොන්නේ එහෙම නෙමෙයි අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒකට අවශ්‍ය ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් ගන්න
1: ඔව් ඒක හරි ඒ කියන්නේ ඒක ඒක හරි හරි තර්කයක් මොකද අපිට තීරණය කරන්න බෑ තමයි අපිට තියෙන රෝග ලක්ෂණ ඒක අපිට දැන් සමහරවිට එහෙම දේවල් වෙනවානේ අපි දැන් දොස්තර කාට ගිහිල්ලා අපි රෝග ලක්ෂණත් එක්ක රෝගෙත් කියනවා
0: රෝගෙත් කියනවා
1: මෙහෙපත් ඒකට දොස්තර මගෙන්වත් අහලා තියෙනයි දැන් ඔය ආවේ දේවල් එනේ දරගෙන ඉන්න තියෙන්නේ කියලා සා දැන් අපි තවත් ඇඩ්වාන්ස් වෙලා තිනවා අපි දැන් AI ගේ අර ක්ලියර් මේ නේද AI තාක්ෂණයට ගිහිල්ලා මේ අපි ලෙඩේ කිව්වට පස්සේ ඒගොල්ලෝ
0: මෙහෙතුත්
1: බෙහෙත් මන්දක චම්පි කරනවා එක මේ කියලා තිබ්බා ඉස්සරහට වෛද්‍යවරුන්ගේ රස්සාවත් ඕන නැති වෙයි.
0: හැබැයි අපි කතා කරන්නේ ලංකාව ගැන. ලංකාවේ මිලියන
1: 20ක් ලංකාවේ තත්ත්වය මෙහෙමයි. ලංකාවේ රෝගීන් පිළිබඳ නිර්ණය කරගැනීම රෝගීන්ම කරගන්න වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩ වේදකම් කරනවා. ඔය හෙම්බිරිස්සා මේ කොත්තමල්ලි කතාව වන්ටගේ කටින් පිට වෙන්නේ ගොඩ වේදකම් ඒවා. ඒවා දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය අත් බෙහෙත් කරන ඒවා තියෙනවා. දැන් බඩේ අමාරු කරනවා දෙහි ගෙඩියක් පිරිකල බියන් බොනවා නේද? එහෙම ගොඩ වේදකම් ටිකක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔවුන් කොයිතරම් දුර මිත්‍යාවට ගැති වෙලා තියෙනවද කියනවා නම් දැන් අපිට රෝගයකට ප්‍රතිකාර කර නොහැකි තත්ත්වයේ රෝගය අපි කියන පිළිකාවක් කියලා ඒ වගේ දෙයක් කරනවා බෝගහකට ගිහිල්ලා පිළිකා රෝගියාට සුව වෙන්න කියලා බෝඩ් එකකුත් ගන්න හැබැයි හෙම්බිරිස්සාවට එහෙම ගහන්නේ නැහැ මොකද ඒගොල්ලෝ දන්නවා හෙම්බිරිස්සාව හැදුනහම මේකට බෙහෙත් තියෙනවා විද්‍යාත්මකව හැබැයි අරකින් ගොඩ එන්න බැහැ නිසා ඒගොල්ලෝ අර මිත්‍යාවටත් යනවා ඒකත් ඉත්‍රාවිදික දුර්වලකමක් මං කියන්නේ ඒකට විද්‍යාත්මකව උත්තර හොයනා වෙනකොට මිත්‍යාවෙන් උත්තර හොයන්න වෙනවා ඉතින් එහෙම තත්ත්වයකුත් තියෙනවා ඒක තමන්ට බඩු ෂුවර් මේකෙන් ගොඩේ ඉන්න බෑ මේක දැන් මේකේ නිශ්චිතයි අපේ ගමන ඒ නිසා ගිහිල්ලා මේ අධ්‍යාත්මික පැත්ත බර වෙන ලවුල් තියෙනවා ඉතින් ඒක මං කියන්නේ ආසියාතික ජනතාව තුළ තියෙන පසුගාමිත්වයක් ඒක මං හිතන්නේ මේ රටවල් වල මිනිස්සුන්ට ඊට වඩා සෞඛ්‍ය ගැන දැනුමක් ඇති හැබැයි අර එක තැනකදී අපි පොඩි ගන්ටනේ ඇතිව දැන් මෙහෙ අර ඔයා කියන වගේ මෙහෙ අර ඕන වෙලාවක අපිට ගිහිල්ලා ටක් ගාලා දොස්තර හම්බෙන්න බෑ ලංකාවේ එහෙම එකක් නෙවෙයි ලංකාවේ ඕන වෙලාවක ඕන ගමක ඕන පොඩි ගමක පොඩි ඩිස්පෙන්සරියක් දාගත්ත ජේ.ආර්. ජයවර්ධන කරපු මේ තක්කඩි කම හින්දා මේ ස්පිරිතාලේ ඉන්න දොස්තරත් හැන්දෑවට පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා
0: මම හිතනවා ජේ.ආර්. ඔස්ට්‍රේලියාවට ආව නම් හොඳයි කියලා. දැන් වෙලාව රෑ 10 වෙනි විනාඩි 10යි.
1: ඔස්ට්‍රේලියාවට ආව කියන උත්තරයක් තියෙනවා. මොකද දැන් අපි දන්නවනේ මේ ජෝන් හවර්ඩ් ගැන. කියන්නේ මේ රට ඉතා හොඳින් තිබුණ ඔස්ට්‍රේලියාව ජෝන් හවර්ඩ් කියන මිනිස්සු ඇහිලා ජේ.ආර්. ජයවර්ධන වගේ ප්‍රතිසංස්කරණ කරලා ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරලා අපිට තිබ්බ ලයිට් බිලයි අපේ තියෙන පෞද්ගලික අංශයට ට්‍රාන්ස්පෝර්ට් එක දීලායි අපේ තිබුණ සෝෂල් මේ ස්කීම්ස් හවුසිං ස්කීම් ඉවර කළා දාලා දැන් අපි මේ දෙවන්ත ආර්ථික අරමුදට ඇතුළත අපි සඳහා වූ AJR ජවතර කෙනෙක් තමයි ඒ AJR උත්තාන තව AJR ජෝන් හවර්ඩ් වෙනුවට JR උත්තාව නම් ඒක ඉතින් තකට තක තමයි එහෙනම් ඉතින් ලංකඩ විත් වැඩේ දැන් අපි මේ මුණ දෙන ආර්ථික අරමුදය ඒක හේතුවක් තමයි ජෝන් නවට්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ. ඒක විශ්වාසකාරු හරි කැමති යාට. නමුත් මේ වැඩ කරන ජනතාව කැමති නැති. ඒක ඒකට මට උත්තරයක්
0: තියෙනවා. මම කියන්න හැදුවේ මොකද දැන් මේ වෙලාවේ 10ට අපිට ලෙඩක් හැදුනොත් එහෙම මේ අහල පහලකවත් හොයාගන්න බැරි වෙයි. ඩිස්පෙන්සරියක් ඇරලා තියෙනවා. ඉතින් ඒක අපි ඔස්ට්‍රේලියාවේ මහා ලොකුට ඔස්ට්‍රේලියාවේ ඉන්න කියලා කතා කරාට තියෙන අර්බුදයක් ඒක. අපි අනිවාර්යයෙන් මේ වෙලාවේ යන්න ඕනේ මේ ඉස්පිරිතාලට. ඉස්පිරිතාලේ ගියහම අපි ED යන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකට. එතකොට එතනදී අපිට ලෙඩේ නිර්ණය කරලා බලලා ඉවරලා දැම්මම ගන්නවද ඇතුළට. එහෙම නැත්නම් තව පැයකින්ද ගන්න, පැය හයකින්ද ගන්න කියලා ඩිසයිඩ් කරනවා. කණි මේ ඔතන ඔය කොත්තමල්ලි කතාවට මම පුංචි දෙයක් එකතු කරලා ආපහු ඔබට බාර දෙනවා මයික්‍රොෆෝනේ. ඒ තමයි දැන් අපේ දොස්තරවරුම හැම වෙලාවකම කියන ඒගොල්ලන්ගේ කටේ තියෙන මේ පොදු, ඒ කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය ප්‍රකාශයක් තියෙනවා. අනේ පැය භාගයකට කලින් ගෙනාවනම් බේරගන්න තිබුණනේ කියලා කියනවා. දැන් ඔබ කියන විදිහට පැය භාගයක් යනකම් අපි කොත්තමල්ලි දෙනවා, එහෙම නැත්නම් පැන්ඩෝල් ටිකක් දෙනවා, එහෙම නැත්නම් හුස් මල්ලනවා. හැබැයි මගේ නම් මම මේ ශේත්‍රයේ වැඩ කරන කෙනෙක් විදිහට මම නම් කියන්නේ පුංචි හරි ලක්ෂණයක් තියෙනවා නම් කොත්තමල්ලි බිබී ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ගිහලා ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ. මොකද ලෙඩක තිබෙන බරපතලම දේ තමයි අපි මේ ලෙඩේ ගැන නොදැන, මේ ලෙඩේ ගැන කයක් නොකර හිසීම.
1: නෑ මම හිතා අපි ප්‍රශ්න දෙකක් ඔය කතා කරන්නේ. එකක් තමයි දැන් ඔය ඔබ කියන ඔය පැය භාගෙට ඉස්සෙල්ලා ගෙනා නම් බේර ගන්න පුළුවන් කියන ප්‍රශ්නේ මතුවෙන්නේ රෝගියෙකුට අර අපි කියන්නේ අපිට තත්ත්වයන් පිළිබඳ දැන් ඔය දැන් ලංකාවේ තියෙන එක දුර්වලකමක් තමයි අපිට ප්‍රථමාධාර පිළිබඳ අපිට පාසල් වල අධ්‍යාපනයක් ලැබලා දීලා තියෙනවා. මොකක් හරි එකක් වුණාම ලේ යනවා නම් කොහෙන්ද පටියක් බඳින්න ඕනේ, කෘතිම සෝසනයක් දෙන්න ඕනේ, පපුව අමාරයක් වුණාම ෂොක් එකක් කොහොමද දෙන්නේ කියන එකක් සහය වගේ ප්‍රථමාධාර. ඒ කියන්නේ ඒක එක නිර්ණායකයක්. කියන්නේ පාසල් වල නිශ්චිතවම ප්‍රථමාධාර පාඨමාලාවල් පාසල් විතරක් නෙමෙයි ඉහළ ආයතන දක්වාම ඒක කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔය දැන් අනුර කුමාර දිසානායක කියන කොත්තමල්ලි කතන්දරෙත් එක්ක ඉන ඊළඟ එක තමයි දැන් ඔහුගේ අදහසක් ඇති අර කිලෝමීටර 3න් 3ට පාසල් ඇරියා වගේ පෞද්ගලික නොවන, ඒ කියන්නේ පොදු සායන
0: එකක් කිව්වා. එහෙම කිව්වා.
1: ඔව් සායන ඉසල් මගෙන් 1000ක් විතර වෙනවා කියලා කිව්වේ.
0: ඒතකොට 24/7 ඕපන් දේවා.
1: ඒක දන්නේ එයාගෙන් තමයි අහන්න ඕනේ. දැන් මම දන්න විදිහට මේ කැගිබන් තියෙන ස්පෙෂල් ඉවෙන්ට් එකද අපි අලුතෙන් මේ හැදුවා මේ වික්ටෝරියා ප්‍රාන්තේ. ඒවා මම හිතන්නේ 10ට වහනවා.
0: 10ට හරි බොහෝ දේවල් 5ට 6ට වහලා ගෙදර
1: යනවා. 5ට වහලා ගෙදර යනවා. ඉතින් ඒ නිසා මේ අපි මෙහි සෞඛ්‍ය තත්ත්වයත් එක්ක දැන් මෙහි දිනු ධනේශ්වර රටක් කියලා කිව්වට දැන් ඔයා සෞඛ්‍ය ශේෂ්ත්‍රී ඉන්න හින්දා මම දන්නවා අපි ස්පීතාලේ යනවා කියන එකම කරදරයක්. ගියොත් දැන් මම හදිසියකට ගියොත් එහෙම අදිසි තත්ත්වයක් නොවන්නා නම් කොත්තමල්ලි බිබී තම පැහැයක් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි එළි ඉඳගෙන අඩුම ගානේ නර්ස් කෙනෙක් කියලා අපි රෙජිස්ටර් කරගෙන ඉන්න ඕනේ. ඉතින් පැහැවම පැහැයක් ඉන්නවනේ. පැහැයකින් පස්සේ තමයි අපිට පැනඩෝල් එකක් කර දීලා ඇතුළට ආයෙත් මම පිළිද නාම එකව කවන්නේ මේ ඇතුළට ගන්න. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. මේ තදබදයක් තියෙනවා. සහර අර ඒකට මම මේ මම ඒකට විරුද්ධ නැහැ පැතු. මොකද ඒක අර අපේ රටේ ලක්ෂණයක්. ඒක කියන්නේ අර නිකන් ගිහිල්ලා මං කියන පොලේ යන ගමන් බෙහෙත් ගන්නවා කියලා නන්නම් පෙරර එක තව නෙමෙයි. නමුත් අර සමහරලාට ඉතින් මේක අපිට
0: කියන්න බෑ. NM ගේ කතාවක් අනුර කියන්න කියලා තමයි.
1: මොකද
0: NM ගේ කතාවක් අනුර කියන්න කියලා තමයි තමන්ගේ වගේ.
1: නෑ මම නිශ්චයම දන්න NM කතාව අනුර දන්නේ නෑ. ඒක දැනගෙන නෙමෙයි මේ කිව්වේ. ඒක මේ අද ආපු එකක් මේ. අද තමයි ඒක සමාජ මාධ්‍ය වලට මුදාරලා තිබි සුභාෂ්. මේ ඒක දැනගෙන හිටිය කතාන්නේ ඔය මේ මල ගැන, ඔය රතුපාට මලක් සහිත මේ මුද්දරය ගැන, 725 මුද්දරය ගැන මට මතකයි. මොකද ඒක අපිට ඒ දවස්වල අපි ඉතින් බොහෝ වයසක මිනිස්සුනේ. අපිට මතකයි ඒක අරගෙන තමයි අපි ස්පීතල්ට ගිය කියන කතාව. ඒක ඉතිහාස කතාව තමයි. ඔය යන්න පෙරලගේ කතන්දරේ. ඉතින් මේක මං හිතන්නේ මේ අන්ත සහෝදරය දැනගෙන කිව්ව එක නෙමෙයි. ඔහුට ඔය කතාව ඊට ඉස්සෙල්ලා කිව්වා. ඔඩි අන්තර්ජාලය හොයන්න බැලුවොත් ඔය වචන ටික ඔය විදිහටම ඔහු කිව්වා. ඔය ඉස්සල මේ ගොඩක් ඉස්සර මේ ජනාධිපතිවරණයට ඉස්සල දවසකට කිව්වා මේ පොලේ ආපුවා මිනිස්සු බෙහෙත් ගන්නවා නිකම් දොස්තර කරන ඒ කතාව කියලා. ඉතින් ආගේ ඒක තිබුණ දෙයක්. යා ඒක අත්දකපු දෙයක් වෙන්නේ නැති. ඒක ඔහු දැකපු දෙයක් වෙන්නේ නැති. ඔහුට ඒකට මොකක් හරි උත්තරයක් තියෙන නිසා කියලා මම හිතන්නේ ඒක වැරද්දක් දකින්න එක කලමනාකරණයක් වෙනවා නම් හොඳයි. දොස්තරවරුන්ගේ හිඟියක් තියෙනවා. ඒ වැදගත්ම කාරණාව එක නෙමෙයි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කරලා යුතු දෙයක් තියෙනවා. තමා මිනිස්සුන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් ව්‍යවස්ථාවට දාන්න ඕනේ. නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය දැන් අපි දන්නවා කොතලාවල අධ්‍යාපන පීඨයේ සෞඛ්‍ය මුදලට විකුණනවා. අපි සයිටම් එකට විරුද්ධව අරගල කරලා අනුර කුමාර දිසානායක කියලා ඔක්කොම අපි එකතු වෙලා විරුද්ධව කරලා ඒක බැහැව්වා. එතකොට පෞද්ගලික සෞඛ්‍ය කඩ හරින එක, උපාධි කඩ විවෘත කරන එක මේ ආණ්ඩුවෙන් කරෙන්නේ නැහැ කියන සහතික දන්තා. මං හිතන්නේ කොත්තමල්ලි වලට වැඩි වැදගත් අන්නේවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම වෛද්‍යවරයෙක් එන්න ඕන නම් නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕන. මේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන නොමිලි අධ්‍යාපනය සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මොකද ඔකේ තියෙන භයානක කෑල්ල තමයි පැතුම් අපි සල්ලි දීලා ඉගෙන ගත්තට පස්සේ ඒ දොස්තරවරයා හෝ ඒ සෞඛ්‍ය සේවක හදන්නේ ඒ සල්ලි ටික හම්බ කරන්න. දැන් එහෙම එකක් නෙමෙයිනේ සෞඛ්‍ය සේවය කියන්නේ. බුලත් අතක් දීලා ගමේ වෙද මහත්තයා ගාවට ගිහිල්ලා තිබුණු සංස්කෘතියක්. ඒක නොමිලේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යනවා කියන්නේ ඒක මානව හිමිකමක් අයිතිවාසිකමක්. ඒක සුරකීම තමයි වැදගත් වෙන්නේ නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය සේවය ලබා දෙන එක හරි වටිනා කාලය ඒ වෙනුවෙන් මම හිතන්නේ අපි අරගලයක් කරන්න ඕනේ මේ ආණ්ඩුව ලබා ඒක කරගන්න. ඉතින් ඒ නිසා ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපිට මට තියෙන්නේ වෙන මිශ්‍ර අදහසක්. ඉතින් ඒක මම හිතන්නේ හූ මේ කිව්වේගේ ඇත්තක් නැත්තේ නැහැ.
0: නැහැ ඇත්තක් තියෙනවා අපි කවදාකවත් කියන්නේ නැහැ ඇත්තක් නැහැ කියලා. නමුත් මේක කොතරම් ප්‍රායෝගිකද කියන කාරණාව සහ එතුමා මේ කියන තරම් ඉක්මනින් මේක ලේසියෙන් කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. අපි කණි ලබනහතිය ගැන කතා කරමු. මොකද මේ වෙනකොට මම හිතනවා ලබනහතිය වෙනකොට ওই පිළිබඳව බොහෝ අපේ ඉන්න ප්‍රවීණව පව අදහස් දක්වලා තියෙයි. ඒ තාමත් මේක පැය 24ක් විතරනේ පරණ. ඒ නිසා අපි ලබනහතිය පිළිබඳව කතා කරමු. හොඳයි රෑ 9:59 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාවේ හින්දා අපි අද ඔබෙන් සමුගන්න තමයි සූදානම් වෙන්නේ.
1: හොඳයි හිතවතුනි ඉතින් අපි ලබන සඳුදත් රාත්‍රියත් ස්වර්ණ FM ඔස්සේ ඔබව හමු වෙන්න එනවා. ඉතින් යෝජනාවක් තියෙනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් යෝජනා චෝදනා පෙස්සන් ඒ වගේ නිර්නාමික නාමික ඕන දෙයක් අපිට ලැබෙන සලස්සන්න මේ ඒවා හරහා තමයි අපිට ධෛර්යය ලැබෙන්නේ මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න.